0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සුබදසනක් දැන් වෙලාව උදසන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: නිල සංචිත වත්කම් ඉහළට පළාත් තුනකට වැසේ අත්තනගලුවේ ආශ්‍රිත අවදානම් තත්ත්වයක්. මහකන්නේ පොහොර සැපීම තහවුරු කරයි. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35000 ඉක්මවයි. හෝමුස් සරහා ගමන් කළ නෞකාවලට ඉරානෙන් ප්‍රහාර.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාස

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නිල සංචිත වත්කම් ඉහළට. පළාත් තුනකට වැසි අත්තනගලුවේ ආශ්‍රිත අවදානම් තත්ත්වයක්. හොරණකොල්ලේ සැකකරුවන්ගේ නිවාස පරීක්ෂා කිරීමට වරෙන්තු. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35000 ඉක්මවයි. හෝමුස් සරහා ගමන් කළ නෞකාවලට ඉරානයෙන් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seetha.
1: පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි ඇති විය හැකි බව කාලුකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ අනුවරලිය දිස්ත්‍රික්කවලට මිලිමීටර 75ක්ම වූ වැසි ඇති විය හැකි. බැඩබලන කාලුකුණ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන පැවසුවේ නිරිත දිග බෝසම සක්‍රිය පැවතීම හේතුවෙන් ඉදිරි දින දෙක තුළද වැසි සහිත කාලුකුණික තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.
2: මේ දිවයින හරහා නිර්තතික මෝසම ක්‍රියාත්මක වෙමින් ඉන්න අවස්ථාවක තමයි ඉන්නේ. මේ වන විට නිර්තතික මෝසම සක්‍රියව දිවයින හරහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ හේතුවෙන් විශේෂයෙන් ගත්තොත් දිවයිනේ, බස්නාහිර, සබරගමුව, ඒ වගේම වයඹ පළාත්වල, තාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි යෝගිකුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි දින දෙක තුන වගේ ඒ විදිහට තියේවි කියලා.
1: අකණ්ඩව ලැබෙන වර්ෂාව හමුවේ අත්තනගලුවේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ අත්තනගලුවේ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් පසු විය යුතු බවයි.
3: වර්ෂාපතනය කුඩා වුවත් ඉකටම ලැබීම තුළ ගංගාවල් වල ජල මට්ටම් කිසියම් ඉහළ අගයක පවතින. විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු ගංගාව තමයි අත්තනගලුවය. අත්තනගලුවේ මේ වෙන විට කිසියම් අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා ජල මට්ටම නැමින තියෙනවා. මේ පවතින වර්ෂාපතනය අනුව විශාල වර්ධනයක් වීමෙන් ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීම පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි ජල මට්ටම ඉසාම ඉහළ අගයකට පැමිණ තියෙනවා. ඊළඟ වර්ෂාපතන කීපයකදී හැකියාව තියෙන නිසා මේ විශේෂ සැලකිල්ලෙන් ඉන්න කියන අතරගල්ල, කොම්පහ, කටාන, මීරිගම සහ වත්තල වැනි ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් කිසියම් විශේෂ සැලකිල්ලකින් ඉන්න කියන ඉල්ලීම කරනවා.
1: මේ අතර කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යද පස්වර 3:30 දක්වා වළංගු වන පරිදි දීවර සහ නාවක ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මෙම වසරේ මැයි මාසයේදී 1.1% ඉහළ කොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.76 ලෙස සටහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය මැයි මාසයේ අවසාන වන විට වර්ධනය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක් දක්වායි. මහබැංකුව පැවසුවේ මෙම සංචිත ප්‍රමාණය සඳහා චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකම යටතේ ලැබුණු මුදල්ද ඇතුළත් වන බවයි. රුපියල තාවකාලිකව අප්‍රමාණීව පමණින් රටේ ආර්ථිකයට අහිතකර ප්‍රතිඵලයක් අත් නොවන බව අමාත්‍ය අනේ ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යංශය පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
4: රුපියල අවප්‍රමාණ වීම ආර්ථික අර්බුදයක් විදියට සමාජයට පෙන්වන්න යන එක ඉතාම වැරදි සහගතයි. නමුත් අපි පිළිගන්නවා මැද පෙරදිග ඇතිවෙච්ච යුදමේ තත්වයේදී විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ අනිකුත් කාරණා, ඒ වගේම අපේ ඩොලරයට ඇතිවෙච්ච ඉල්ලුම වැඩිවීම නිසාත් කෙටි කාලයක් ඇතුළතදී ඩොලරය යම් උච්චාවචනයකට භාජනය වෙමින් සතියක් වගේ ඇතුළතදී අනවශ්‍ය පරිදි වැඩිවීමක් සිද්ධ වුණා. නමුත් එය නිසියාකාරයෙන් කළමනාකරණය කරන්නේ මැදිහත් වීම සිද්ධ වෙලා තියෙනවා. වගේම ආර්ථිකයට ඩොලර් ලැබීම අපේ අපනයන, ඒ වගේම සංචාරක කර්මාන්තය, ඒ වගේම ප්‍රේෂණ ලැබීම් නිසා අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට ලැබෙනවා. හැබැයි කෙසේ වෙතත් ඉල්ලුම වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට මේ උච්චාවචනය සිදු වෙලා තියෙනවා.
1: ශ්‍රී ලංකාව සඳහා ඇමරිකාව විසින් 12.5% අමතර තීරුබදු පැනවීමක් සඳහා කර ඇති යෝජනාව ඉවත් කර ගැනීමට කරුණු ඉදිරිපත් කරන බවද අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ ඒ සඳහා කමිටුවක්ද පත් කර ඇති බවයි. වාහන ආනයනෙන් 30%කට වැඩි ආදායමක් ලැබෙන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහිවා පැවසුවේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
5: අලුත් ආර්ථික තත්ත්වය විශේෂයෙන්ම මේ යුද උණුසුමත් එක්ක ඩොලරය ඉහළ යාම කියන එකත් එක්ක ඩොලරය ඉහළ යනකොට ඔබ දන්නවා ශ්‍රී ලංකා රේගුව බදු ගණනය කිරීමේදී ඒ අදාළ ඉහළ යන අගය මත තමයි ඒක රුපියල් වලට පරිවර්තනය කරගෙන බදු අය කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඩොලරේ අගය ඉහළ යනකොට රුපියල් වටිනාකම ඒ ඕනෑම භාණ්ඩයක ඉහළ යන නිසා ඒකෙන් ලැබෙන ආදායම් ප්‍රතිශතය මුදලක් වශයෙන් ඉහළ යනවා. ඒකෙන් මං හිතනවා අර අඩුවීමක් වලින් තිබුණත් ඒක බලපෑමක් ඇති කළේ නැහැ. ඉතින් තවමත් බැලුවොත් එහෙම 30%කට වැඩි ප්‍රමාණයක් මේ සමස්ත ආදායමෙන් ලැබෙන්නේ වාහන අණයෙන් තමයි.
1: අමරිකානු ඩොලරේ විකුණුම් වටිනාකම රුපියල් 342ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගැණුන් වටිනාකම ඉහළ ගොස් ඇත්තේ රුපියල් 332.127ක් දක්වායි. පාලනයකින් තොරව ආනයන සිදුකිරීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු ඇත්තේ ජනතාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
6: 309 තිබ්බ එක 350ට ගියාම ඔක්කොම බය වෙවි හිටියා. දැන් 340කට ගියාම කොහෙද මේ තියෙන ශක්තිමත් මහ බැංකුවේ තියෙන වටිනාකම? ඒකේ තියෙන කිසිම පරිපාලන නැහැ. මේක ඔහේ නිකන් සරුංගලයක් නූල කපලා යන එකක් වගේ තමයි පේන්න තියෙන්නේ. අනිසි ලෙස තිබ්බ කොන්දේසි සහ ප්‍රශ්න නිසා රටේ සීග සංවර්ධනයකට බාධාවක් නිසා රුකුලක් වෙන්නේ නැහැ කියන එක තමයි මගේම. ගවර්නන්ස් එක ප්‍රශ්න නෙමෙයි, ගවර්නන්ස් සෙන්ට්‍රල් බැංකේ ගවර්නන්ස් එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්. ඒක හොයාගත්තොත් මං හිතන්නේ මෙතනින් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඩොලර එක ඇවිල්ලා තියෙන දේ තුලින් අපේ තුගණය වැඩිලා තියෙන එක තුලින් මේක නිකරුණේ රටේ වියදමට එකතු වෙලා තියෙන මේ ප්‍රමාණයක්. දැන් 100%ක් වැඩි වුණාම පොලි අනුපාතය ඒකෙන් කෙලින්ම වියදම් කරන්න පුළුවන් හැකියාව බිලියන් 345 අඩු වෙනවා. ආනයනය කරන්න යනකොට අපි කිව්වා ගේන්න හොඳයි. නමුත් කාර් 50,000ක්ද සමස්ත රටේ ජනතාවේ 120,000 ජීවත් වීමේ සටනක්ද කියලා අපි තමයි පෙන්වුවේ.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර
7: මෙවැනි වෙනසක් තිබිය යුතු නැහැයි කියන කාරණේ තමයි අපි ඉන්නේ. එතකොට මේ 2025 ඩොලර් මිලියන 808ක් මහා බැංකුවෙන් කිසියම් විදියකට එළියට ගියාද නැත්නම් මොනවා හරි විනාශයක් වුණාද නැත්නම් වෙනත් කාරණයක් සිදු වුණාද කියන කාරණේ මහා බැංකුව මේ රටට හෙළිදරව් කරන්න ඕන.
1: රටේ මූල්‍යමය විනිවිද භාවයේ බිඳ වැටි ඇති බවයි සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුජ්බර් රහමාන් පැවසුවේ.
8: ඒ ක්‍රමවේදයක් වෙන්න පුළුවන්, ඔයා කියන කාරේ එහෙම වෙන්න පුළුවන්. මොනවා හරි ක්‍රමවේදයක් වෙන්න පුළුවන් නොවි නෙමෙයි. නමුත් මට තේරෙන දේ තමයි ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය, ආණ්ඩුවට ඡන්ද දුන්න සමාජ තීරුවන්, මේ ආණ්ඩුව ගැන යම් යම් විශ්වාසවන් තිබුණා. රාජ්‍ය පාලනයේ විනිවිදභාවය ගැන, වංචා දූෂණ සම්බන්ධව ඒගොල්ලෝ ආර්ථිකයේ කළමනාකරණය, ඊළඟට රටේ ජනතාවට ලබා දෙන වරප්‍රසාද පාසුකම්, ඒ සම්බන්ධව ඒගොල්ලෝ ශාල පොරොන්දු රාශියක් ලබා දීලා තිබුණා. පෝසත් රටක් ලස්සන ජීවිතයක් තුල හැම එකක්ම අද වෙනකොට විඳවන විනිවිදභාවය
1: පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්හා පැවසුවේ ඩොලරේ උච්චාවචනය පාලනය කිරීම රජය විසින් වහාම සිදු කළ යුතු බවයි.
9: යුද්ධ බලපාල දෙනවා අනිත් රටවල් වලට. ට්‍රම්ප්ගේ අලුත් පද්දෙන් ලංකාවට තවත් 2.5% වදින්න ඉඩ තියෙනවානේ. දැන් සමහර රටවල් වලට එහෙම වෙලා නැහැ. ඇයි ඒකට හේතුව? ඒගොල්ලෝ රෙසිපෝකල් එග්‍රීමන්ට් එකක් එකඟ වෙලා තියෙනවා ඇමරිකාවත් එක්ක. දැන් ඇමරිකාවත් එක්ක එග්‍රීමන්ට් එකක් ගහනවා කියලා අපිට කිව්වට කිසිම මූවමන්ට් එකක් නැහැ නේ. වෙච්ච දේකුත් නැහැ. කතා කරපු මිනිස්සුත් නැහැ. එග්‍රීමන්ට් එකකුත් නැහැ. අත වශයෙන්ම ඔය ඊයාව එකයි. තව 2-3ක් ඉස්සරහට එන්න තියෙනවා. අපිට එග්‍රීමන්ට් එකක් තියෙනවා නම් එහෙමනම් ඔය අලුතෙන් වදින බදු වදින්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. අපිට ඇග්‍රීමන්ට් එකක් තියෙනවා නම් ඉස්සරහට එන්න තියෙන බදු වදින්නේ
1: නැහැ. ඉදිරියේදී පැමිණීමට නියමිත මහකන්නේ සඳහා ප්‍රමාණවත් තරම් පොහොරතු ගැනුම් කර ඇති බව පොහොළ ලේකම් කාර්යාලයේ පවසනවා. යල කන්නේට අවශ්‍ය පොහොරතුග මෙවන විට බෙදාහැරීම් සිදු කර අවසන් බවයි ඒ අධ්‍යක්ෂ චන්දන ලොකුහෙවගේ පැවසුවේ.
10: රට ළඟා වෙන බවට සමාගම් අපිට දැනුවත් කරලා තියෙන නිසා කිසිසේත්ම මේ ප්‍රධාන පෝර වගේම අනෙකුත් පෝරවල ඒගයක් මේ යලකන්නේට ඇති වෙන්නේ නැහැ. මේ පෝර ප්‍රමාණය ප්‍රමාණවත්. ඒ වගේම ඉදිරි කන්නේ ගැනත් අදහස් දක්වන්න කිව්ව. අපි මහකන්නේ ගත්තාම මහකන්නේට ඇත්තටම ප්‍රියා මෙට්‍රික් ටොන් 80,000ක ප්‍රමාණයක් ඕන වෙනවා වීසා අනෙකුත් භෝග වලට. කන්නේ පටන් ගන්න සාමාන්‍යයෙන් සැප්තැම්බර් මැද වගේ ඉඳලා. එතකොට මඩ පෝර TSP මෙට්‍රික් ටොන් 26,000ක් විතර ඕන වෙනවා. ඒ වගේම MOP මෙට්‍රික් ටොන් 54,000ක් විතර ඕන වෙනවා. දැනටමත් TSP මේ කන්නෙම ඉතුරු වෙච්ච ප්‍රමාණය ඊලංකන්නෙට දැන් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. MOP පොහොරත් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එතකොට සූර්යත් යම් ප්‍රමාණයක් මේ මාසෙත් තියෙන නිසා අපිට ලබන කන්නට ඉතුරු වෙනවා. දැන් මේ වෙනකොටත් තවත් 15,000ක් ගේන්න ඇනවුම් ලබාගෙන තියෙනවා.
1: හොරණ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3,000,000 මුදලක් කොල්ල කැමී සිදිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම බැංකුවේ සහකාර කළමනාකාරවරයාට සහ ආරක්ෂක නිලධාරියාට එරෙහිව රැඳුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශය සඳහන් කළේ අද අධිකරණයට කරුණු වාර්තා කර රැඳුම් නියෝග ලබා ගන්නා බවයි. බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාර කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට සහ නිවාස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිනී විධානගමගේ විසින්. අත්අඩංගුවටගත් සහකාර බැංකු කළමනාකාරවරයා බෑවල ගංගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්. ආරක්ෂක නිලධාරියා බුලත් සිංහල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පැවසුවේ. ඉරාන යුද්ධය අවසන් වූ පසු ඉන්ධන හා පොහොර මිල පහත වැටෙනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනපා. ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඉරාන යුද්ධයේ හේතුවෙන් මිලියනයකට වැඩි පිරිසක් ආහාර අර්බුදයකට පත් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කිරීමත් සමගයි. තෙල්මිල ඉහළයාම ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑම් මෙල්ල කරන බවයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පැවසුවේ. එම වැඩසටහන පෙන්වා දුන්නේ ජුනි මාස අවසානයේ වන විට බොරතෙල් බැරලයක් ඩොලර් 100ක් ලෙස පැවතුණු හොත් මිලියන 45ක ජනතාවක් උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවයි. මේ අතර අමෙරිකාවේ අවහිරතා හේතුවෙන් ඩොලර් බිලියන 6කට ආසන්න ඉන්ධන ආදායමක් අහිමි වී ඇති බවයි ඉරානයේ නිවේදනය කළේ. ඉරානයේ ඇති වැදගත්ම ආදායම් මාර්ගය වන බොරතෙල් අපනයනය මේ වන විට දුර්වල වී ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා. ඉරානයේ අවසරයකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. අමෙරිකාව පැවසුවේ ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකා සඳහා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බවයි. ඩ්‍රෝන ප්‍රහාර 4ක් සාර්ථකව බිඳහෙළූ බවද අමෙරිකාව නිවේදනය කළා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: කාන්තා ක්‍රිකට් වලටද මුල්තැන ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පවසනවා. ඒ සභාපති ඉරාන් වික්‍රමරත්න මේ බව සඳහන් කළේ 2026 පන්දුවර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමු අවස්ථාවේදී.
11: 2024 දඹුල්ලේ අපිට පුළුවන් වුණා නම් 166ක් පිටිපස්සෙන් ගිහිල්ලා මැච් එක දිනන්න පුළුවන් වුණා නම් මං හිතන්නේ කරන්න බැරි දෙයක් නැහැ. චාමරී, හර්ෂිතා, කවීෂා ඒ කණ්ඩායමේ හිටියා මං හිතන්නේ ෆයිනල් එක චේස් කරලා ගත්තේ අවස්ථාව. ඔගලගේ ඇත්තටම ඉතිහාසය අලුතෙන් ලිව්වා.
1: ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජික කුමාර් සංකක්කාරද එම අවස්ථාවට එක් වුණා.
12: මේ වගේ සංචාරයක් යද්දී එකක් තමයි තමන්ගේ අරමුණ මොකක්ද කියලා හොඳට දැන හඳුන ගන්න ඕනේ. උගලගේ පුහුණුකරුවෙක් ඉන්නවා, නායිකාවක් ඉන්නවා, ඒ වගේම නායක කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලු දෙනාම එකම අරමුණකින් යන්න ඕනේ. මොකද්ද අපි මේ ලෝක කුසලාණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ? දෙවෙනි එක තමයි ගිහාම තමන්ගේ හැකියාවන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කණ්ඩායමක් හැටියට එකිනෙකා ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගන්න තීරණ පිටිපස්සේ හොඳට ශක්තිමත්ව විශ්වාසයෙන් පෙළගැහෙන්න ඕනේ.
1: 2026 පන්දුවර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන 12 වන දා සිට ජූලි 5 වන දා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි. යලි සිරස්තල. නිල සංචිත වත්කම් ඉහළට. පළාත් 3කට වැසි. අත්තනකලුවේ ආශ්‍රිත අවදානම් තත්වයක්. හොරණ කොල්ලේ සැකකරුවන්ගේ නිවාස පරීක්ෂා කිරීමට වරෙන්තු. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 ඉක්මවායි. හෝමුස් හරහා ගමන් කළ නෞකාවලට ඉරානයෙන් ප්‍රහාර. සියතු දෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: ල ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. Makeup brands නැතුව fashion company නැතුව music වලින් විතරක් billion කෙනෙක් වෙන්න පුළුවන්ද?
1: එහෙම පුළුවන් කියලා පහුගිය දා Taylor Swift කරලම පෙන්නවා.
0: Forbes ලගින විදිහට මේ වෙනකොට යාගේ official income එක dollar billion 2 ඉක්මවලා තියෙනවා.
1: මේ වෙනකොට එයා තමයි ලෝකේ ඉන්න ධනවත්ම female musician.
0: ගොඩක් celebrityස්ලාට සල්ලි හම්බෙන්නේ එයාලගේ side business වල ඉන්නේ. හැබැයි Taylor Swift මේ හැමදේම උපයගෙන තින්නේ සින්දු කියලා, සින්දු ලියලා වගේම එයාගේ concert වලින්.
1: එයා ළඟදි කරපු world tour එක හින්දා තමයි එයාට මේ achievement එක ගන්න පුළුවන් උනේ.
0: එයාම produce කරපු concert movie එකනුත් dollar million ගානක මුදලක් හොයාගෙන තිබ්බා. Talk of the town.

0: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology, logistics and anshikin sampoorna karanna. Adama amathanna 011732 NIBM The City University, the place to be.
1: Dorakulu verena mataka seppo.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: දැනෙන්න අඳින්න රිසිසේ
6: ලස්සන ගැන වැඩියම වද වෙන්න
7: ඕනේ
6: ඕනේ දැන් මේ සැන්ඩි ඉන්නේ.
7: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
6: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරද්දි
8: තාටන් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
9: 98.4
5: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
7: we can see you there

0: උදසන 7යි විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: පාලුවේ සතුට ගැන කියපුවා. දැන් කියනවා ඒ ආදරේ හැටිලෝ.
2: පාලුවේ සතුට.
3: කාලෙකට කලින් එයා ලැබැදියකගෙන් ඇහුවේ දැනෙන අතුරුමා ඉන්නද නුඹ ගාවින් කියලා.
1: ඉතින් මේ දෙන්නම එකම දවසේ එකට මුණ ගැහෙනවා.
3: සෙන්කඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
1: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා.
4: සේනාංග සහ මනුරංග සමගින් අද උදේ 10ට සියත 2020
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: 98.2 98.4 සියත දෙව

0: Weekend Theater. Mipay hita kemathi lagita. Oba weta genenne.
1: අම්‍රිතා වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
4: We can see you there.

0: ඒ නැතිකර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක්
1: නැහැ. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
2: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 011-714-151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000.
4: යප පොකට් මනී 98.2 98.7

0: උදේ 8යි විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: कोटा पार दुमरी हरस मार्गे वसादा माई කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේම් පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටාපාර දුම්රිය හරස් මාර්ගය අද සහිට වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9:30 සිට හෙට පෙරවරු 7:30 දක්වා කොටාපාර දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ කොටුව සහ නාරාහේම් පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය දහවනේද සිදු නොකරන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර ප්‍රධාන මාර්ගයේ හොරපේ දුම්රිය ස්ථානයේ අසල දුම්රිය හරස් මාර්ගයේද අද සෑහෙට වසා තැබීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. මූණට මූණ හමු වී සාකච්ඡා කිරීමට යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙනෙස්කි විසින් කළ ඉල්ලීම රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ යුක්‍රේන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම ඵල රහිත ක්‍රියාවක් කරන බවයි. යුක්‍රේන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සාකච්ඡා සඳහා අවස්ථාවක් ඉල්ලා සිටියා. යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සාකච්ඡා පැවැත්වෙන කාලයට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි. රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ සාකච්ඡා හෝ සටන් විරාම සඳහා සීකංගතාවයක් නොමැති බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4
3: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
4: Weekend Theater.

0: ඒ අන්නර යන කොල්ලා උඹ දන්නවද
1: කවුද
0: අරයන්
1: කවුද වෙන්
0: ඔය කොල්ලා හැකර් කෙනෙක්
1: මොකක්
0: හැකර් වරෙක්
1: ගිහින් කතා කරමුද
0: උඹට විශ්සුද හැකරයි
1: කතා කරත් හැක් කරනවද
0: නැතුව කතා කරත් නෙමෙයි ළඟින් ගියත් හැක්
1: එතකොට මූද බං ඔය මහා බැංකුව හැක් කරේ
0: මහා බැංකුව නම් හැක් කරා නෙමෙයිද බං පිෂින් සීන් එකක් නේ ඒක
1: ඒකිව්වේ
0: ඒකිව්වේ බං පිෂින් කියලා තියෙන්නේ
1: ආ මාළු බාන එක නේ
0: ඈ
1: කවුද බං මහා බැංකුවේ මාළු බෑරු
0: අනේ සාමාන්‍ය දෙනීම නෑ මෙන්න මේ වරෙන්
1: මේ අර කොල්ල එක කතා කරමු
0: උඹට විශ්සුද
1: මෙයා බං ඌ හැකර් කෙනෙක් නම් උගේ ළඟ සල්ලි ඇති
0: ඉතින්
1: අපි ගිහින් උගෙන් කීයක් හරි ගලව ගන්න බලමු වසින් වරෙන්කෝ
0: ෂුවර්ද උඹට
1: ෂුවර් කියන්නේ ඉතින් ඌ හැකර් කෙනෙක් කියලා උඹද කිව්වේ
0: නෑ මංගයා හැකර් කෙනෙක් නා සල්ලි තියනෝ කියලා
1: යකෝ හැකර්ලා ළඟ සල්ලි නැතුව යකෝ කා ළඟද සල්ලි දී වරෙන්කෝ යන්නේ
0: ආ යවන්කෝ මේ මම නන්නේ හොඳේ
1: මම නන්නේ කියන්නේ මොකද්ද මේ ඉන්නේ උඹ මූ හැකර් කෙනෙක් කියලා උඹ කොහමද හරියටම කියන්නේ
0: බලවන්කෝ දැක්කහම පේන්නේ නැද්ද පෙනුමෙන් කියන්න පුළුවා
1: පෙනුමෙන්
0: ඔව්
1: එහෙම පෙනුමෙන් මිනිස්සුම ඉන්නේ පාබා
0: පෙනුමෙන් නැතුව හුන්ඩුවෙන්ම ඉන්නද පෙනුමෙන් මිනිස්සුම මයින්න එපා කියලා කිව්වට හැම මිනිහම මිනිස්සුම මනින්න පෙනුමෙන් තමයි බා
1: එන යමංකෝ අපි ඌව හැක් කරමු
0: ඈ
1: යමං

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: මොකද මේක ප්ලේන් එක කියලා සැපගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්. නැත්තම් පැනපන් මුහුදට.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රේලිය, මාෂි, විෂ්මි. මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
6: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අන්න, හවස දෙකට සතිය දවස් වල.
7: අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
8: පවතින වැසි තත්ත්වයක් එක්ක සහ ජනයාගේ ඒකරාශීමුත් එක්ක මේ රෝගී තත්ත්වයේ වැඩිවීමක් වුණොත් මේ සඳහා අවශ්‍ය සියල්ල කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. මෙනින්ජයිටිස් හෙවත් මොළයේ වුණ කියන රෝගය අනිවාර්යයෙන්ම බෝ වෙන රෝග ගණයේ දැනුම් දිය යුතු රෝගයක්. දැනුම් දීම හරි විදියට සිදු වෙනවද කියලා බලන්න දිනපතා රෝගීන් ආවේක්ෂණයක් ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් සිදු වෙනවා.
7: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
9: 98.2 98.7

0: වෙතගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: දෙවෙනි සැරේ ලංවෙමු. හරියටම ගුදුරට ලං වෙන පිඹුරා වගේ. හැකර තමයි අද අපි පාදමක් ඉගෙන ගන්න. ඇයිලා අද මොකේ චයිනීස් පාදන්නක් තේන්නේ නැහැ බං. ඉන්දියන් පිනුකුත් නැහනේ.
1: හරි හරි, අපේ රටේ හැකරලත් ඉන්නවද බං? ස්වදේශීය හැකරලා.
0: මේව කරු.
1: කොහමද?
0: දෙන්නම එකටයි එකට යන්නේ නැතුව මම මුලින් යන්න. ගිහිල්ලා මම මුලින්ම මෑන්ව කතාව දාලා ගන්න.
1: වැඩේ සෙට් වෙගෙන එද්දි මං එන්න.
0: වැඩේ සෙට් වෙගෙන එද්දි උඹ එන්න එපා. ඒමුණුත් වැඩේ අවුල්. වැඩේ සෙට් වෙන්නේ නැහැ වගේ නම් මම සේෆ් එකේ සේෆ් වෙලා ඉන්නම් එතනින්. ඊට පස්සේ දෙවෙනි වාර උඹ ඵලය.
1: හරි හරි.
0: හරි මම මුලින් යන්න දැන්.
1: හරි.
0: මේ ගණිකු.
1: මේ මොකද්ද?
0: මගේ පර්ස් එක.
1: ඇයි ඉතින් මේක මටද?
0: ලකෝර හැකර් ළඟට යන්න පුළුවන් පර්ස් එක ළඟ තියාගෙන. ඌමාව හැක්කරෝ තින් එහෙම. අවදානමක් ගන්න බෑනේ මං. ගණින් පර්ස් එක. පඩි හම්බෙච්ච එකම.
1: හා හා
0: හා. පරසංගල තියාගනින් ඈ.
1: හරි හරි හරි. උඹ ළඟයි. එතකොට උඹ මට සිග්නල් එකක් දෙනවද?
0: සිග්නල් එකක් දෙන්නේ නැහැ. මම ටිකකින් ටිකක් මූණ අවුල් කරගෙන පොඩ්ඩක් මෙහෙම කොණ්ඩේ හදලා එනවනම් අවුල්. ඊට පස්සේ උඹ එන්ටර් වෙයන්. හරි.
1: හරි හරි හරි.
0: හයි. පර්ස් එක පරිසංගල් තියාගනි.
1: හරි හරි හරි.
0: මං එනකොට මට දියන් ඈ.
1: හරි හරි.
0: මට දීලා බලයන් උඹ යනවද? උඹ ඕකලා යනවා ඔගිලකට ඔනි.
1: හරි හරි.
0: එනම් මං ගියා.
1: පොඩ්ඩයිද?
0: ඈ?
1: රාහු කාලේ පන්නල ඵලයක්.
0: මොකක්?
1: රාහු කාලේ පන්නල ඵලයක්.

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
1: හිනාවෙන්න මෙන්න වෙලාව
2: හුඟක් වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලලා තව වචනයක් කිව්වලු
3: අහසින් වැටෙන එක
2: ඔව් කියනකෝ අහසින්
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්
2: කියනකෝ
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා
2: ජුලිය සීස කියනවා අහසින් නේහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
0: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: පෙරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ආලුවේ සතුට ගැන කියපුවා දැන් කියනවා ඒ ආදරේ හැටිලෝ.
3: කාලෙකට කලින් එයා ලැබැදියකගෙන් ඇහුවේ දැනෙන අතුරුමා ඉන්නද නුඹ ගාවින් කියලා.
2: දෙන්නම එකම දවසේ එකට මුණ ගැහෙනවා.
3: සෙන්කඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
2: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා.
4: සේනාංග සහ මනුරංග සමගින් අද උදේ 10ට සියත 2020
2: weekend.

0: විවාහය කියන්නේ මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
1: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011-82-56-94 ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
2: විලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු චූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-22-7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: මතකද ඒ ස්ටිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: අද හමු වෙමුද අපි, අද සැනසෙමුද අපි.
1: We can see that.

0: උදේනවේ විනාඩි එකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: කෙනෙක් ඔහැක් කරන ලෝක පලවෙනි මිනිහා මම. බලමු මේ දිසාවෙන් එන්ටර් වෙන්න ඕන. හරි ළඟට ආවා. මල්ලි කනේ ගහගෙන ඉන්නේ ඇබ. මල්ලි මල්ලි මල්ලි බස් එකක් එනකන්ද? අද බස් අඩුවිනේ මල්ලි. මල්ලි මේ පලාතේද? කොහෙද?
1: මං කළුතර.
0: කළුතර ඉතින් මේ හරිය නෙමෙයිනේ මල්ලි.
1: කළුතර මේ පලාතේනේ. බස්නාහිර පලාතේනේ කළුතර.
0: ඒකත් වැස්සනේ මල්ලි. මල්ලි උදේට කාලද? තේ බීලද? බලන්න මල්ලිනේ. තෙල් තව ගණන් යයිද මෙහෙම ගියොත්? වැස්ස නම් ඔහොම ගිහිල්ලා අඩුවේ නේ මල්ලි. මල්ලි මොනවද කරන්නේ?
1: මම හැකර් කෙනෙක්.
0: මොකක්? අඩේ මරුනේ. අරු කිව්වා හරිනේ.
1: ඇයි අයියා බයෝලල්
0: අපෝනේ කිසිද?
1: මම හැකර් කෙනෙක්.
0: මරුනේ මල්ලි. ෂා සන්තෝෂයි උනේ. මල්ලි වගේ මනුස්සේ කම්පුරේක මගේ ජීවිතේ ලොකුම මේකක්. ආයම් පවදේ මල්ලි මොනවද හැක් කරන්නේ?
1: මම ඉතින් ඕනම එකවුන්ට් එකක් හැක් කරනවා.
0: හරි හරි හරි හරි අඩෝ මරුනේ. අඩේ මං අහලා තිබුණාද හැකරලා ගැන? මං දැක්කියාද හොඳේ?
1: එහෙම ඒකලා ඒකද?
0: එතකොට මල්ලි ඕනම එකවුන්ට් එකක් හැක් කරනවා. මරුනේ මල්ලි.
1: මවල අයියගේ account hack කරලා වෙන්න
0: මගේ FB account එකද?
1: නෑ bank account එක.
0: ඒකට නම් ගවන්නේ නැහැ මල්ලි. hack කරලා වෙන්නන්න දෙයක් නැහැ ඉතින්. මම දැනු බලලා 72ක් තියෙනවා.
2: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ

0: කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
1: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
0: පාලුවේ සතට ගැන කියපුවා දැන් කියනවා ඒ ආදරේ හැටිලෝ.
2: පාලුවේ සතුට
3: කාලෙකට කලින් එයා ලැබැදියකකින් ඇහුවේ දැනෙන අතුරුමා ඉන්නද නුඹ ගාවින් කියලා.
0: දෙන්නම එකම දවසේ එකට මුණ ගැහෙනවා.
3: සෙන්කඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
0: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා.
4: සේනාංග සහ මනුරංග සමගින් අද උදේ 10ට සියත 2020.
5: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
10: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
11: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. අවදානමට පෙර සූදානම් වෙමු.
12: මේ දවස්වල වේගින් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු ඇටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
13: ව්‍යාප්ත වෙමින් තියෙන මෙනින්ජයිටිස් රෝග තත්ත්වය වැළඳෙන්නේ වෛරස් ආසාදනයක් නිසා. මේක පැහැදිලිව එක පැත්තකින් වළක්වා ගන්න පුළුවන් රෝග තත්ත්වයක්. අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් අපි නිරන්තරව මේ රෝග තත්ත්වයේ සංකූලතා සහ ජීවිත හානි දකින්න ඉතාම අවම වශයෙන්. මේ වෛරසය සාමාන්‍යයෙන් වැඩිපුරම ව්‍යාප්ත වෙන්නේ කුඩා දරුවෝ අතර, ඒ කියන්නේ පාසල්, පෙරපාසල්, දිවාසුරැකුම් ස්ථාන, උපකාරක පන්ති ආදී අවදානම් කලාප අවදානම් ප්‍රදේශයේදී අපි හඳුනා ගත යුතුයි. මෙහිදී
11: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
4: 98.2 98.4
14: අද හමු වෙමුද අපි, අද සනසෙමුද අපි,
0: we can see it.
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: මල්ලි ඕ ඒ කියන්නේ මල්ලි මේ දාස්සේ කොහොමද වැඩ
1: වැඩ නැගලා නැගලා
0: නැගලා නෝනේ කලද සා හොඳයි
1: පොඩ්ඩක් කේස් හොඳයි පොඩ්ඩක්
0: පොලිසිය හොයනවාද
1: පොලිසිය නෝ බැරනේ අපිට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි
0: එමයිනේ
1: ඕ පොලිසිය කෙසන්න පොලිසිය ඕනලා බැරෙන්න බුලෝ
0: කාගෙන්ද ඒකට බැරෙනවා
1: මම හැක්කර් කෙනෙක් කියලා දැනගත්ත ගමන් ඔය එක එක වටපිටාව ඉන්න කපටි මමත් ඒ අලුවලා මගෙන් දත කලවන්නේ නැණනේ උඹේ නම බැරෙන්න බැරි
0: අනේ අනේ අනේ අනේ එහෙමනේ
1: උම්මකෝ කරන්නේ
0: මල්ලි
1: ඌ කරන්නේ ඇවිල්ලා මට මල්ලි මල්ලි කියලා කතා කරලා මගේ අහන එක ප්‍රශ්න අහන
0: එහෙමයි ඉතින් මල්ලි කොහොමද දැනගන්නේ ඒ කපටියෝ මල්ලිගේ ඇඟේ එල්ලෙන්නේ කොහොමද කියලා
1: ගයිල කේ ප්‍රශ්න අහන මල්ලි මේ පලාටදහයි උදේ කාලාදහයි දෙවිලාදහයි මන් දන්න බඩු තමයි කියලා එතකොට කපටි කපටි
0: ඒකත් එහෙමද
1: ඔ
0: හැබැයි මල්ලි මම නම් මේ එහෙම එක දාව නෙමෙයි හොඳේ වැටියෝ
1: නෑ අය අය මූණ බැලුවා පේනවා අය අය කපටිය නෙවෙයි කියලා හොඳේ
0: එහෙමයි
1: ඔ ඔ ඔ අය මූණ දැක්කම කියන්න බුලා අය මොඩයි කියලා ඔ සෝරි අහිංසකයි කියලා
0: හරි හරි හරි මං යනවා මල්ලි එනවා
1: හරියයි ඇත්තට අපි වෙ හැකරලත් හැක්කලා ඉන්න අයියේ කපටියෝ නිසා හොඳේ
0: එහෙමයිනේ
1: ඔ
0: එන්න මල්ලි
1: හරි

0: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අණුමු මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි, දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි, දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි. මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නව ලඟුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
3: ලස්සන ගැන වැඩියම වද වෙන්න
4: ඕනේ
3: නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
4: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
3: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරන්න
5: දෙතියෙන. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
6: මේ දෙකක් දාගෙන ඉන්නද?
7: ඇයි කන් දෙක පුරවල කන්නද?
6: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
7: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
8: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
6: නෑනේ අරේ වා
9: සින්දු සියත.
8: ගියත් සැපයි දවලේ
6: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: තුවිය දමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: අනුන්ගේ දියුණුවට ගරහන්නේ නැතුව තමන්ගේ දියුණුවට පාර හදාගන්න.
2: හුළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස්වලට. එනිසා ඔබට අභියෝගේ එන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මිනිසෙක්.
1: කුසලයෙන් ලබාගත් ජීවිතය අකුසලයෙන් ඉවර කරගන්න එපා.
2: ලෝකයේ සර්ව සම්පූර්ණ වෙච්ච මිනිසුනේ අඩුපාඩු ඇති අය ඉන්නේ. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න ඕන.
1: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
3: සියත බනමඩුව
1: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනි. 98.2 98.4 සියත දෙව

0: මොකෝ වුණේ? බාරියටම කිව්වනේ ඌ හැකර් කෙනෙක් තමයි බා.
1: ඉතින් ඇයි උඹ ආවේ?
0: හරියන්නේ නෑ බා. ඌ මගේ මූණටම කිව්වනේ මම ඌව හුරන් කන කපටි කියලා.
1: නෑ.
0: ඔව් බා.
1: ඒ ෆාර්.
0: ඒ ෆාර් තමයි මල් ඉස්සලා. අඩෝ ඌ අපි පොලිසියට අල්ලලා දෙමුවා.
1: විකාර කරන්න එපා. අපි කතා කරමු ප්ලෑන් එක ගහමු. මම ගිහින් බලන්න ඌ අල්ල ගන්න පුළුවන් දෙ කියලා වෙන විදිහකට. නැත්නම් බපරාදීනේ කීයක් හරි කඩා ගන්න පුළුවන් නම් බට ඒකක් බිව්වම මඩ හැකර් කෙනෙක්ගේ.
0: ඔව්නේ.
1: ඒකනේ. වෛදුකංක මං ගිහින් බලන්න.
0: හරියට ට්‍රයි කරලා බලන්නකෝ.
1: හරියනම් මම යනවා හොඳේ.
0: හරි ඕල් ද බෙස්ට්. මේ මගේ බර්ස් එක දීලා බලන්න. නැත්නම් හැකර් උඹව හැක් කරයි මගේ පර්ස් එකත් එක්කම. උඹගේ පර්ස් එකක් දියා.
1: මට පර්ස් එකක් නැහැනේ.
0: ගෙනාවේ නැහැ.
1: නැහැ.
0: මා මගේ පොයසේ දීලා ඵලයක්.
1: හරි හරි හරි. මෙන්න. ඒනම් මං ගියා.
0: හරි හරි ගුඩ් ලක්. බලමු බලමු. ඵලයක් ඵලයක්. බලමු මූට වට රැවටුනොත් හරි. රැවටුනොත් කල්ල මාරේ. රැවටුනොත් තු කෝල් එකක් දෙන්නේ එතකම් මං තේකම් වොන්න යනවා. උදේ නම් මොකු කාලත් නැහැ. හරි. වද තියෙන්නේ කඩේ. මදු ප්ලේන්තිය සුප්ප අරු තාමනේ මල්ලි විල් ගේන්නකෝ.
2: කොත්තුවට 1500යි ප්ලේන්තිය 120යි 1820යි සර්.
0: මල්ලිට ගන්න වැරදුනානේ.
2: නෑ සර්. කොත්තුව 1500යි ප්ලේන්තිය 120යි 1820යි.
0: හරි මල්ලිට ගන්න වැරදුනා. ගන්න 1620යි.
2: නෑ සර්. මම මගේ ටිප් එකත් එක කිව්වේ. ටිප් එක 200යි.
0: හරි හරි කමන්නේ මොන. එහෙම කියන්නේ බෑ. ඈ? හරි.
2: ඇයි සර්?
0: මගේ පර්ස් එකේ තිබිච්ච සල්ලි දිගේ නෑනේ.
2: ඈ?
0: ඔව්නේ.
2: මාරයිදේ.
0: හරි. ඒ කියන්නේ මගේ යාළුවා මාව හැක් කරලා.
2: ඈ?
0: පොඩ පොඩ ඉන්නවලුනේ.
2: සර් කොහේ සල්ලි ගලන්න?
0: සල්ලි ගලන්න කොහොමද මන්නේ? සල්ලි නෑ.
2: සර් සල්ලි නැත්තම් අර පිටිපස්සේ හොදන වාදන තියෙන පිකන් කම්පැනි ඒව හොදලා යන්න.
0: හොනේ මම දැන් හැකර් කෙනෙක් හැක් කරන්න නේද?
1: නකදෝ.

0: Good morning. උදේ 10යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: వార్తా టాప్ స్టోరీ.
1: సహస్పుర ఘాతనేట సంబంధ దెదనే కత్తడంగుట. සහස්පුර හල්ගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මාතම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සහස්පුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනා අවුරුදු 21 සහ 23 වයසල පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. සහස්පුර හල්ගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය 3 වනදා අලුයමයි. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් නාවික සහ ධීවර ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: 98.1 98.4
4: Weekend Theater.

Theater 2020, this week's number 18. Theater, Devainapura.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192.7.3.27.77.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0.11732000. NIBM The City University, The Place to Be.
6: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
7: Sandy Osterville.

0: අපි බලමුකොහෙනම් සියත පොකට්මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
3: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
5: පාසල් ළමුන් අතර මේක ඉතාමත් ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. මොකද දරුවෝ එක රාශි වෙනවා, එක එක්කෙනාගේ ආහාර බෙදා ගන්නවා, එක එක්කෙනාගේ ජලය බෙදා ගන්නවා. එතකොට සනීපාරක්ෂක කටයුතු වලදීත් ඒගොල්ලෝ එක රාශි වෙනවා. මේ කාලෙදී වෙනත් ක්‍රියාකාරකම්. ඉතින් මේ හැම එකක්ම හින්දා මේ දරුවෝ රෝගයට බෝ වීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. ඒක හින්දා විශේෂයෙන්ම පාසල් සඳහා මේ මාර්ගෝපදේශ අපි නිකුත් කරලා තියෙනවා වසංගත රෝග විද්‍යාංශයයි.
4: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
1: වීකෙන්ඩ් සියත.
2: සියත දෙවයින පුරා
3: මේ පැයේ හිත කැමති නගීත ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක්

0: සුබෝදෑසනක් උදේ 10යි විනාඩි 21යි ටිකක් පරක්කු වුණා අද දවසේ අපේ වැඩසටහන පටන් ගන්න. අයිබෝවන් කියලා ගුඩ් මෝර්නින් කියලා පිළිගන්නවා මේ පැත්තේ මනුරංගෙ ඉන්න. වැඩ කටයුතු ගොඩක් එක්ක තමයි මේ දෙන්න ඉතින් ඇවිල්ලා තියෙන්නේ උදේ පාන්දර නැගිටගෙන. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඉතින් මුලින්ම. මනුරංගයි වැඩ කටයුතු කොහොමද මේ දවස්වල?
1: ඔය ඉතින් කුලියක් මලියක් කරගෙන ජීවත් වෙනවා ඉතින් සාමාන්‍ය පරිදි. කීයක් කරි වාගෙන ඉතින් ඉන්නවා ඉතින් එදා වේල ඔයාගෙන කොහොම හරි. මේ නෑ අතර මේ ගත්තොත් එහෙම ඉතින් කලාව ඇතුලේ සාමාන්‍යයෙන් දැන් මම ශිෂ්‍ය දෙකක ඉන්නේ ඉඳ මූලික වශයෙන් ගීපද රචකයා සහ නෞසර් කියන තැන් ඒ හෝස්ටි පැත්තේ දෙකෙම ඉන්නේ ඉඳ ඉතින් දෙකේම වැඩ කටයුතු යනවා. ඉතින් දැන් ඔය නෞසින් තමයි මේ නිවේදකයාගේ භූමිකාව ඇතුලේ ඔය ෂෝ ටික වැඩි වෙනකොට මට තේරුණා සින්දු අඩු වෙනවා කියලා. ඒ කියන්නේ එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: දැන් ලියන්න ඕනේ කියලා හිතුවද?
1: ඔව් දැන් අත්‍තරම ලියන්න ඕනේ කියලා ඉතල අත්‍තරම මේ පීරියඩ් එකම සෑහෙන්න ලියන වැඩවලට තමයි නැවත වාරයක් සහ ලියලා දුන්නුම් කරන්නේ නැහැ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. කියන්නේ හැම ගායකෙක් ගාම මගේ වයසට සින්දු 15 15 වගේ තියෙන සංචිත ඒවා. ඒක කෞතුක භාණ්ඩ හැටියට තියෙනවා එහෙම. ඒවා එළියට එන්නේ නැති එක මගේ ප්‍රශ්නකුත් නෙවේ. එතකොට ඉතින් මේ ඊට පස්සේ බොහොම ඉන්නකොට තමයි මේ සේනාංගගේ වැඩි බොහොම මේ මෑතම මම පෞද්ගලිකව මගේ ජීවිතේ මෑත කාලේ මම ප්‍රියම කරන ගීතය. මගේ මම ලියපු ඒ වගේ මම ප්‍රියතම කරන ගීතයක්. මොකද ඒකට හේතු සාධක
0: සංචිත වලින් එකක් නෙවෙයිනේ.
1: නෑ නෑ මේක මේ අපි දෙන්න වෙන කාට හරි කරන්න හිටපු එකක් අන්තිමට අහඹු තීරණයකින්
0: සේනාංගගේ වුණා.
1: ඔව් කියන්නේ දැන් මෙච්චර හොඳ වොයිස් එකක් තියෙන එකනේ. ඒක කියලා මේ වැඩේ පටන් ගන්න තුර සේනාංගට ප්ලීසි. අතන අපි දෙන්න මෙම සින්දුරියක් හදමු කියලා. ඔහොම ඉතින් මොකද සේනාංගයි මයික් කරලා තිනවා මීට කලින් කැබිලිට්ින් දැන් යනවා නම් හොඳයි. මම හිතන්නේ ඒක තමයි අපි දෙන්න ගේ.
2: ඔව්. ඒ කියන්නේ කරන්න පටන් ගන්න තියෙන සින්දු ගොඩක් අරක තමයි එළියට
1: ආපු. එළියට ආපු කනේ. ඉතින් ඔහොම වෙලා ඉතින් මේ සින්දු ඇදලා තිබ්බා. ඉතින් මේකට මම හරි ආසාවකුත් තිබ්බා. ඇත්තටම සේනාංගගේ ඔළුවේ තිබ්බෙත් මේ කාට හරි දෙන්න. පරිත්‍යාගශීලී මනසෙන් තිබ්බ දින්දුවක්.
2: ඔව් අපි කියන්නේ සීනියර් ආටිස් කෙනෙකුට කවුරු
1: හරි සීනියර් ආටිස් කෙනෙක්ට එහෙම දෙන්න අපි දෙන්න ලොකු ප්ලෑන් එක හිටියා ඉතින් මේක.
2: ඇත්තටම ඩමි එක එහෙම යවලා තිබ්බා
1: තමයි. ඒ ඩමි එක තාම ඇදී කොයි හරි. ඉතින් ඔහොම වෙලා මේ දවසක් මම ඒත් දැන් මම අනවුස් කරනවා
2: අපේ කොන්සර්ට්
1: එක වායු කොන්සර්ට් එකක් මියුසික් ඔඩිටෝරියම් එකේ. සේනාංග මම හිතන්නේ කිව්වා මලක් නිදි මල් ගොඩක් මැද්ද හරි මොකක් හරි පාළුවේ සතුට හරි කියද්දි මම දැන් පිටිපස්සේ මම බලන් ඉන්න මම කල්පනා කරා දෙවියනේ අයියානේ මේ සින්දුව වෙන කවුරුත් කියන්නේ මූ වෙනකොට මං කිව්වා සේනාංග මේ ඉතින් ඕක ඔයාම කියන්නකෝ
0: කියලා.
1: ඒක තමයි මේ
0: ඒක තමයි ආදරේ හැටි කියන්නේ.
2: ඒ කියලත් අවුරුදු දෙකක් විතර නේද?
1: ආයි
0: කියන්නේ දැන් ගොඩක් කාලෙකට කලින් හදපු එකක් නේ. එතකොට සින්දුවේ අනිත් වැඩ ටික කොයි කාලේ වගේද පටන් ගත්තේ?
2: සින්දු වැඩ ටික ඒ කාලෙම තමයි පටන් ගත්තේ අත්තරම. ඉතින් අර අපිට සින්දුවක් කරන්න මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක් වැඩක් පටන් ගත්තාම මේක ඉවර කරගන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවා.
0: ඒක මං හිතන්නේ මේ හැම ගායකයෙක්ටම තියෙන ප්‍රශ්නයක්. එනේ නෑ එහෙම කියනවා. සින්දු ගොඩාක් තියෙනවා කියනවා.
1: නෑ අත්තරම අමාරුයි එහෙම හිතපුවා දැන් එකක් සීනාංගත් මේ වෙලාවේ එයා බෑන්ඩ් එකත් එක්ක වායෝ මේ ඔක්කොමත් එක්ක එයාත් බිසි ෂෙඩියුල් එකකින්. ඉතින් එතකොට මේකට ටයිම් එකක් කිපේ.
2: ටයිමක් ඕන සහ නිදහස් වෙන්න වෙලාවකුත් එපා ක්‍රියේෂන් එකකට.
0: ඔව් නේ.
2: ඔව් ඒකට හරි දේ කරන්න සාධාරණය කරන්න මේ ඉතින් ඕවමවත් එක්ක ඉතින් මං හිතන්නේ මේ වෙලාව ප්‍රශ්නයක් නෑ. අපි ඒක අර ඒ නිර්මාණයට අවශ්‍ය වෙලාවට ඒකට හොඳම වෙලාවයි තමයි ඒක එළියට එන්නේ. ඉතින් අපි කොච්චර ට්‍රයි කරත් දැඟලුවත්
1: ඔව්
2: ඉතින් මං හිතනවා මේක තමයි මේ වෙලාව සහ මේක සින්දු එළියට එන්න තිබ්බ හොඳම වෙලාව.
0: හොඳම වෙලාව. අපි පොඩ්ඩක් අද ප්ලේ කරලා බලමුද?
2: ආ සින්දුම කියනද අපි එකපාරට? ඔව්
0: නිකන් පොඩි කැලක් කියලා පටන් ගමුනේ.
2: ඔව්
0: ආදරේ හැටි අලුත්ම සින්දු ලිව්වේ මන් රංගයිය. මියුසික් ඔක්කොම
2: මෙලඩි එක මම කරා. මියුසික් ඇරේන්ජ්මන්ට්ස් මම සහ ලහිරුඩි කොස්තා අපි දෙන්න එකතු වෙලා කරා. වීඩියෝ එක විස්තරෙත් තියෙනවා අපි ඉස්සරහට
0: කතා කරමු. දැන් සින්දුව අහමු.
2: මේක ෆස්ට් ටයිම් මාත් ලයිව් සිංග් කරන්න යන්න තමයි.

0: හරි වලස්සනයි නියමයි.
1: උදේ පන්දරම හරි ටිකක් ගන්නේ.
0: එහෙම අමාරුක් අපිට තේරෙන්නේ නැහැ ඇත්තටම. හරිම ලස්සනයි. මේ එතකොට ෂෝ එක ගැන අපි ඉක්මනට පොඩ්ඩක් ඒ ගැන කතා කරමු.
1: කොන්සර්ට් එක ගැන. මගේ පළවෙනි සෝලෝ කොන්සර්ට් එක නා මේ sold out වෙන වෙනකොට
0: sold out. ඒ කියන්නේ මට ආයෙකක් කරන්න වෙනවා.
1: මොනේ හින්දා මේකත් බොහොම අමාරුෙන් දනිපනි ගාන කරගත්තේ.
0: දැන් අපිට එන්නත් සීට් නැහැ.
2: මේ මම පළවෙනි එක කරනකම් තමයි ওই ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. දැන් පළවෙනි එක කරනකනේ මේ වැඩි. ඊළඟ දැන් ඒ හර්ඩල් එක පැනලා ඉවරයි.
1: මේ ඉතින් 13 වෙනිදා තියෙන ලබන සතිය දිනවා. ඉතින් මේ ආරාධනා කරන්න
0: දෙයක්
1: නැහැ. ටිකට් ගත්ත කට්ටිය එන්න.
0: වෙලාවට කලාවට එන්න කියලා තමයි කියන්නේ. අපි මේ ඉස්සරහට කතා කරමු. දැන් පොඩ්ඩක් සින්දුවක් අහලා ඉමුනේ.
2: බහමෝ.

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017,000 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටලා එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නවා.
4: ඔස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නෙම නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: Noticia de Wissa y Wissa.
1: 2020 උදේ 10යි විනාඩි 46යි වෙලාව. දැන් මම කියන්නම හිටපු දෙයක් තමයි වීඩියෝ එක බලවට පස්සේ මගේ ඇස් දෙකටත් කඳුළු. කොහොමද මෙච්චර මේ ඇස්වලට කඳුළු වෙන්න ෆීල් වෙන සින්දු ලියන්නේ සහ සින්දු කියන්නේ? ඒකට උත්තරයක් දෙන්න ප්ලීස්.
2: ඔව්, ඒක අපි ගත්තොත් එහෙම දැන් අවුරුදු ගානක් තිස්සේ දැන් මම අවුරුදු මම හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රියට ඇවිල්ලා දැන් අවුරුදු 20කට ළඟයි 18ක් විතරද කිමුකෝ. දැන් මේ 18 30ෙම වෘත්තීය ස්වභාවිනුත් මේක මේක කරනවනේ අවුරුදු ගානක් තිස්සේ. දැන් මේ ලියන එක හරි දැන් එතකොට ඒකේ සමහර දේවල් ඇත්ත කතාව ටෙක්නිකල් පාර්ට් එකකුත් තියෙනවා. දැන් ලියද්දි දැන් ටෙක්නිකල් ලී හිතලා ලියන්නත් පුළුවන්. ඒ විදිහට සමහර ඒවා ඉබේ ලියවෙන ඒවා දෙකක් තියෙනවා. ලියවීම ඇතුළේ දෙකක් තියෙනවා. එකක් ලියවෙන ඒවා, එකක් හිතලා ලියන ඒවා. ඉතින් එතකොට සමහර ගීත තියෙනවා ඒවට උපැන්න සාතික නැහැ. ඒවට මං කියන්නේ වීසා නැති හීන. ඒවා කොහෙන් ආවද, ඇයි ආවේ, ඇයි ලියුනේ කියන එකට උත්තරයක් නැහැ. දැන් මේ ලියන හැම එකක්ම මගේ අත්දැකීම්මුත් නෙමෙයි. මේ ඔක්කොම මට බාර ගන්නත් බෑ. එහෙම නුත් මගේ ජීවිතේ මහ පිස්සුවක් නේ. ඒ කියන්නේ මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම තියෙනවා. එහෙම නුත් තියෙනවා. සමහර ඒවා අනිත් කට්ටිය අත්දැකීම් වෙන්න පුළුවන්. සමාජෙ මම දැකපු දේවල්. එතකොට සමහර දේවල් මම විසින් මවා ගන්න උපකල්පන ලෝකයක් තියෙනවා. ෆැන්ටසි ලෝකයක් තියෙනවා. ඒ ෆැන්ටසි එක ඇතුලේ දකින්න දෙනවා. ඒව තමයි ගීපද රචනා හැටියට එන්නේ. හැබැයි කොහෙන් ගියත් ඔකේ අන්තිම තැන මගේ DNA එක නැත්තම් මගේ ඇතුලේ මම කියන මිනිස්යාගේ සෝල් එකේ තියෙන දේවල් උඩින් තමයි ඔය කියන ඔක්කොම ටික අන්තිමට පෙරිලා යන්නේ. එතකොට වෙනසක් තියෙනවා. අපි කියමු දැන් මෙයා ලියන එක මෙන්න මේ වගේ වෙනසක් තියෙනවා. ආ ඔයාගේ සින්දු මෙන්න මේ වගේ. ඒ කියන්නේ අර මගේ පෙරණෙන් පෙරනකොට එන රසයට තමයි. ඉතින් ඒක එක්කනම් එක්කනට වෙනස්.
1: වෙනස් වෙනවා.
2: මොනවා කරන්නද නේ මොනවා කරන්නද ලැබා උපන් හැටි තමයි මේක තමයි ඉතින් කරන්න වෙලා තියෙන්නේ.
1: ඒ කියන්නේ වෙන අයිකන් එකක් වෙලා දෙන මේ වචන ඇහෙනකොට මේ මනුරංගලියෝ එකක් නේ.
2: ඒ අර මගේ දැන් මගේ ජීවිතේ වෙනස. දැන් මම ගත්තොත් එහෙම එන්ඩ්ස් දෙකක මිනිස්සෙක්. මම මගේ හැපි එකක් තියෙන මම ෆුල් ජොලියෙත් ඉන්න ඒ වගේම නිකන් කල්පනාත් කරන මං මට ඔක්කොම ලෝකෙම ලස්සන මිනිස්සෙක්. මට බයිලා සින්දුත් ලස්සනයි, මට ක්ලාසිකලුත් ලස්සනයි, රෙගෙත් හොඳයි, රොක් අහනවා, EDM උත් හොඳයි. මට එහෙම කිසිම එකක් අකමැතියි කියලා කලාවතුලෙක් මොනවත්ම නැහැ. මට ඕන එක කියවන්න පුළුවන්, ඕනි ෆිල්ම් එකක් බලන්න පුළුවන්. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒවා ක්වොලිටිද, මට කියන්නේ මොකෙන්ද ගහලා තියෙන ෆෝන් කැමරාවෙන් කරාද, මට එහෙම ප්‍රශ්න නැති මිනිස්සෙක්. ඒකින්ද මගෙන් එන ඒවා ගැස්සේ අර ඔක්කොම මගේ බන්දේසිය සියල්ල ඇත.
1: දැන් මේ ඔයාගේ පැත්තට හනොත් ඔයාගේ සිංගින් එක තමයි ඉතින් ඒ ෆීල් එක ලොකුවටම දැනෙන්නේ. මේ ස්ලෝ සිං කරන එක ඔයා හිතලා, ඒ කියන්නේ මම දිගට මෙහෙම කරනවා කියලා හිතවද සේනංග?
3: එහෙම මේ කියන්නේ ඒක විශේෂයෙන් හිතලා කරන එකක් නෙමෙයි. හැබැයි ඉතින් මං හිතනවා පොඩ්ඩක් මං ඒ පොඩි ඉමෝෂනල් පැත්තට පොඩ්ඩක් ගැළපෙනවා කියලා හිතනවා මගේ වොයිස් එක. මේ අර මං රංගයි කිව්වා වගේ දැන් අපි කාලයක් තිස්සේ වැඩ කරගෙනනකොට අපි අපිව මඳුර ගන්න තැනකුත් වෙනවානේ. මට ගැළපෙන්නේ වෙන්න මේ රාමුව කියලා වෙන දේවල් ට්‍රයි නොකරනවා නෙමෙයි. හැබැයි අර මෙන්න මේක ඇතුලේ වැඩක් කරොත් හොඳයි කියන කතන්දර දිනවා. දැන් මේ සින්දු ඇතුලේ මේ මන්රංගයයට සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ. මොකද ඉස්සල්ලාම වචන ටික තමයි අපට හම්බුනේ. එතකොට මට යන්න පාරක් තියෙනවා. දැන් මේ වචන ටිකත් එක්ක මෙන්න මේ ඉමෝෂන් එකේ තමයි මේ වැඩේ තියෙන්නේ. මෙන්න මේ මූඩ් එකේ තමයි මේ වැඩේ තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒකත් එක්ක මෙලඩි එක හැදුවා. මෙලඩි එක හදලා මන්රංගයට ආපුවම මන්රංගයත් ඉතින් මාර ආස වුණා මෙලඩි එකට. ඇත්තටම
2: ඔව්, ඒ කියන්නේ මට නිකන් නිදා ගන්න වරන මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ. මොකද මට දැන් මම ලිව්වට අර මේ කර හුක් එක තියෙන්නේ මේ අපේ නම අපේ අතනුත් වැරදි වෙන්නේ නැති ආදරේ හැටි ඒක වෙන්නේ නැති. ඒක වචන ඇතුලේ තියෙනකොට මට එච්චර ලොකුවට හිතුන්නේ නැහැ. මම ලියපු පිළිතර. ඒ සේනාගේක මෙලඩිය දාලා ඒක කියද්දි තමයි මට තේරුණේ ආ ඒක ඇල්ල තමයි එතන හුක් වෙන්නේ කියන එක. ඒක වොයිස් එකෙන් එන කාරණාවක්. මෙලඩිය සහ වොයිස් එකෙන් තමයි මේ වචන වලට මේ
1: පණ දෙන්නේ.
2: පණ එන්නේ. නැත්නම් අරක සමහර ගත්තොත් ඒක ලියවිල්ලක් වෙන්න පුළුවන්.
3: ඒකත් ඉතින් අර මේ ඔක රූකාන්තයත් හැමතිස්සම කියන අර මෙලඩි එකයි මාරය එන වෙලාව කියන්න බෑ කියලා මේක ඔළුවට එන වෙලාව. දැන් මෙහෙම වචන ටික තියාගෙන මෙහෙම ඉඳගත්ත පළියට ඒක එන්නේ නැහැ. ඉතින් තුන් මන් දන්නේ නැහැ කීපාරක් ඉඳගත්තද කියලා වචන ටිකත් එක්ක.
1: මේ දැන් මේකට කොච්චර කල් ගියාද අර මෙලඩි එන්නේ නිකන් හිතන්න අදරේ හැටි සින්දුවට.
3: ඒක මට හරියටම එහෙම කියන්න මතක නැහැ. ඉතින් මම දෙතුන් පාර ට්‍රයි කරන්න ඇති. මේ මොන හරි වෙලාවක ආපු එකක් ආ මේක තමයි හරියක කියලා
1: තියෙන එක තමයි තියෙන්නේ. දෙකක් තුනක් මෙලඩීස් මන් රංගයටත් එහෙම යව්වේ
3: නැහැ. නෑ නෑ නෑ එකයි තමයි.
2: දැන් සාමාන්‍යයෙන් දැන් ඔය මේ සීනාගේ ඩමියක් ආවම ඒකට මියුසික් ඊට පස්සේ ගොඩාක් තියෙනවා කියලා එකක් නැහැ. ඔය වොයිස් එකකින් එන වොයිස් එකත් මම කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් තමයි. සංගීතවත් වෙලා තියෙනවා. ඒ වොයිස් එකෙන් සංගීතවත් වෙච්ච ප්‍රමාණයක් තියෙනවනේ. මම සේනගමකට සේනක දැන් මියසික් කරා කියලා ලබලා තියෙන එකේ මට මගේ පරණඩමියත් ඇති මම මේ මියසික් කරලාද කියලා තමයි මට හැමලම හිතෙන්නේ මේකක් ඇහින්නේ ඒක හැමලම තමන්ට දැන් අර ආප්‍රශ්නෙත් එක මැදින් සේනග කියපු කතාව තමයි දැන් ඔය ගායකෙත් ඉතින් ගායකයෙක්ගේ වෙපන් එක තමන්ට අනන්‍ය වූ හඬනේ ඒ හඬ කොහේ වුණත් ආ මේ මියාසින් කරන්න කියලා අනන්‍යතාවය තමයි ගායකෙට තියෙන ලොකුම දේ මම අනිත් හැම දෙයකටම වඩා මොකද කොච්චර සිංගින් තිබිලත් කොමන් වොයිස් එකක් කියලා හිතන්නකො අපිට ඩෙන්ටිෆයි කරගන්න බැරි නම් මේ යා කියලා එක මං හිතන විදිහට එක පොඩි ප්‍රශ්නයක්. දැන් මේ දැන් සමහර ආටිස්ට්ලා අපේ ගොඩක් ලංකාවේ ආටිස්ට්ලා මෙහෙම රේඩියෝ කෙනෙකුට අපි දන්නවනේ ආ මේ සංගීත අධිකාරී උකාන්ත මේ කියන්නේ උකාන්ත මහත්මයා නැත්තම් මේ අපි එහෙම කියනවනේ. ඒක තමයි ලොකුම මේක තිය සේනාංගටත් ඒක එහෙම එකක් හම්බෙලා තියෙනවා.
1: මේ සේනාංග කියද්දි ඇහෙනවා ඉතින් නේද? දන්න. එතකොට මේ ඔය අතේ වුණාද තේ මම ආපු ගමන් දැක්ක අහන්න හිටියේ.
2: අතේ තියෙන්නේ මං ලියපු ඔක්කොම සින්දු ටැටූ කරලා.
3: මේක නෑ නේ තාම.
2: නෑ මේක දැන් ගහන්න ඕනේ දැන් මේ මගේ
1: ඔක්කොම.
2: ඒ කියන්නේ මේ කල්පනා කර කර හිටිය මොකක් හරි යුනික් ටැටූ එකක් ගැන හිතද්දි මගේ සින්දු ටික ගහන්න ඕනේ කියලා හිතන සින්දුල නම් ටික.
1: ඊට
2: පස්සේ මගේ හෑන්ඩ් රයිටින් එකෙන් මේක
1: ගහලා
2: මගේ අත අකුරේ තියෙන්නේ. ඉතින් එහෙම ගැහුවා. ඉතින් මේ උඩ හරියට එනකොට බෙල්ල ගාවට ඉතර එනකොට මට තේරුණා පැය හතක් ඉතර ගිහිල්ලා ඉතුරු ටික ගාලුවෙන් තව අවුරුද්දක් ඉතර යනවා. මම ඒක එතනින් නතර කරලා දැන්ට ප්‍රොජෙක්ට් එක මේක අතක ඉතරයි තියෙන්නේ දැන්. නැත්නම් ඔක්කොම ගිහම සාමාන්‍ය මුළු අගම
1: අර
2: ගජිරි ෆිල්ම් එකේ ඉන්න අමිරිකන්
1: අමද කෙනේ වටික දාගත්තා.
2: ඔන්න අපි මේක ගහන්නක දැන් ආය දවසක් දාලා දැන් ගහගන්න ඕනේ.
1: ගහගන්නවනේ. මේ නැතකද දෝක?
2: අවුරුද්දක් වගේ.
1: අවුරුද්දක් වගේ. හොඳ අදහසක් හැබැයි.
2: ඔව් ඉතින් මෙතන කවුරුත් වැඩක් නැනේ මේක ගහලා. මට
1: කරේ. මටම තමයි හරි.
2: වෙන කවුරුත් මේක කොපි කරන්නේ නැහැ.
1: රම්බරි තියෙනවා.
2: ඔව් පළවෙනි එක රම්බරි. රම්බරින් තියෙන තැන මගේ ජීවිතේ.
1: ඒක පිළිවෙලටද?
2: නෑ නෑ. හැබැයි කොහොම ගියත් මෙතනින් පල්ලෙර ගහන්නේ මේ රම්බරි තමයි පේන හොඳම තැන. මොකද රම්බරි එකට තියෙන මගේ ජීවිතේ ස්පේස් එක රම්බරි නැත්තම් මම නෑ මෙතන. ඒකින්ද රම්බරි කියන්නේ මට කරන්න පුළුවන් මට ලියන්න පුළුවන් අමාරුම සින්දු. ආයි ලියන්න බෑ මට ඒක. මට මේ වගේ සින්දු ගොඩක් ලියන්න පුළුවන් වෙන්න පුළුවන්. රම්බරි ආයි ලියන්න බෑ. ඒක එකයි. කවුරු මොන විදිහට අර්ථකථනය කරත් රම්බරි කියන්නේ එකයි. ඒක ආයි ලියන්න පුළුවන් සින්දුවක් නෙවෙයි.
1: අනිත් එක මේ ලහිරු මනුරංග කියන්නේ ඉස්සර නිකන් අර
2: අපි දෙන කාසිය දෙපැත්ත වගේ තමයි. අපි දෙන එක දිගට සින්දු 15ක් විතර එක දිගට අපි දෙන්න ගියාවා. මේ සින්දු දෙයියන් පිටින් කියන්නේ අපි කියන්නේ තාමත් ජීවිතේ ගොඩ ගන්න පුළුවන් මට්ටමට මේ ගීත අපිව පත් කරා. ඉතින් ඒ වගේන් තමයි හැමදේම වෘතිය ස්වභාවයට ආවේ ලැබෙන්දී අර මේ හැම සින්දු. ඉතින් ලහිරුමයි ඉතින් හොඳ ජර්නියක් ආපු දෙන්නෙක්.
1: එතකොට මේ මොනවාද දැන් සින්දු ෂෝ එකේ කීයක් විතර කියන්න බලාපොරොත්තු වෙනවද?
3: කොන්සර්ට් එකේ සින්දු 17ක් විතර වගේ තියෙනවා.
1: ඇයි මේ ෂෝ එකක් කරන්න ඕනේ කියලා හිතුනේ? කියන්නේ හැම ගායකෙක්ම තියෙන දෙයක්නේ.
3: මේ පළවෙනි කතන්දරේ මම මාව ගායකෙක් විතර අඳුන්වන්නේ නෑ. මම ගොඩක් වෙලාවට ඒක කියලා මට වඩා සින්දු ගන්න පුළුවන් ගොඩක් කට්ටියක් ඉන්නවා. හරි පළවෙනි කතන්දරේ. නෑ නෑ ඒවා එක නිහතමානී කමර කියන කතන්දරයක් නෙමෙයි.
1: ඒක ගායකෙක් නේ.
3: මං ඊට වඩා නිකන් මියුසික් කම්පනින බයි බයි නේවා තමයි එහෙම තියෙන්නේ. මේ
1: ඔයා කැමති වගේ
3: මං ඊට වඩා මියුසික් කම්පෝස් කරන්න සහ ප්ලේ කරන කතන්දරේට මං ආසයි. ඒක ඒක කොච්චර දුර සාර්ථකද නැද්ද කියන එක නෙමෙයි. ඒක මං ඒකට තමයි මං වැඩිපුර ආස. ඉතින් මේ කොන්සර්ට් එකක් කරන්න හේතුව මෙහෙමයි. කාලෙක දැන් අවුරුදු දෙක තුනක ඉඳන් පොඩි ඔළුවේ තියෙන අදහස කොන්සර්ට් එකක් කරන්න ඕනේ. සංගීතයත් කියනවා ඔයා කවදා හරි කොන්සර්ට් එකක් කරන්න ඕනේ. එයාලා මට කියන්නේ මෙහෙම නෙවෙයි නෙළුම් පොකුණ වගේ නිකන් ලොකු හොඳ මේ ඔකෙස්ට්‍රා එකක් දාලා පොඩි එකක් කරන්න ඕම කතන්දර තමයි හිටියේ. මේ අවුරුදු දෙක තුනක් කොහොමම තිබිලා මට දුන දැන් මේ අවුරුද්ද හැරි මේ සින්දුවත් එනවා. ඔවා මේ ඔක්කොමත් එක්ක සින්දු කිප්පෙකුත් දැන් හැදිලා තියෙනවා. මියුසික් කරපු සින්දුත් තියෙනවා ප්‍රමාණයක්. ඔන්නත් එක්ක ඉතින් කොන්සර්ට් එකේ සින්දු 14ක් ඔක්කොම ඒ කියන්නේ 14ක්ම මම මෙලඩි කරපු ඒවා. මං සිං කරපුවා සහ මෙලඩි කරපුවා. තව කවර්ස් දෙක තුනකුත් තියෙනවා. මං ඔය සිතින් මානෝසැලි ගංගාද්දර වගේ ඒවා ඔය මං සිං කරපු කවර්ස් තියෙනවා. ඒ වගේ කීපෙකුත් තියෙනවා. හැබැයි කොහොමද අන්තිමට ඉතින් කරගන්න පුළුවන් වුණා ගතියක් තමයි තියෙන්නේ වැඩි මේ කොන්සර්ට් එක.
2: සේනාංග කිසිම කාලෙක එහෙම ගායකයෙක් වීම වගේ කැලලක කිසි විටක අපේ බයින කතාවක් ඕක. ඇයි මිනිස්සු මෙහෙම කියලා මම හිතන්නේ මම විතරක් නෙවෙයි ඉන්ඩස්ට්‍රියෙන් භාගයක් විතර බයිනවනේ.
3: බයින බයින.
2: හැම නම් සේනාංගගේ නිකන් කන්වර්සේෂන් එකක් මෙහෙම තියෙනකොට නිකන් කන්වර්සේෂන් එකක් ඉතුරු අන්තිම කැලල වගේ ඉවර වෙන්නේ. ඇයි බං සින්දු කියන්නේ නැත්තේ? ඇයි සින්දු කරන්නේ නැත්තේ වගේ බයින කැලලකින් තමයි. ඒක නිකන් සාමාන්‍ය අපි හැම වෙරතැන් වල පොදු.
3: ඒ කියන්නේ දැන් අපි තුම සින්දුවක් YouTube එක රිලීස් කරා කියලා.
1: ඔව්.
3: ඒකෙත් මිනිසුත් බැනලා තිනවා. ඇයි සින්දු කරන්න තියෙන්නේ? මේ සිමේ සින්දුවක් කරන්න නෙවෙයි ඉන්නේ තියෙන්නේ.
1: ඒ කියන්නේ ඔයා තාම කොච්චර සින්දු කරන්න ඕනද?
3: බලමුනේ.
2: නේද? අර වැඩි මේකනේ සේනාග පොඩි ගහඳම වාදකයා කියන කොටස ඇතුලේ අර මං කෙනෙක්නේ අපි අර අපේ ඇතුලේ අපිට තියෙනවා නඳුනා ගැනීම කොටස.
1: මම මේ වගේ මම මේ කෙනා.
2: නේද? වාදකයා කියන එකට ඇබ්බැහි වීම තමයි ඒකේ කොටස ඉතින්. ඒකෙන් දැන් මම කොච්චර මං නැවුස කෙනෙක් කියලා හැමදේම හැම ෂෝ එකකම මට හම්බෙලා තියෙනවා. මම කැමතියි කියලා හිතන. ඒක උඩින්නම් පල්ලෑම නිකන් ඕනම තැනකට. නමුත් අර කීපද රචකයා හිස්වීම මට හෙන වේදනාව. ඒක කොච්චරවත් මට අරකින් ලැබෙන දේවල් ලුකු වෙන්න පුළුවන්. සින්දු බැරිවීම මම හිතන්නේ ඒක සේනංගට වාදකයාගේ පැත්තෙනුත් ඇති.
3: අනිවාර්යයෙන්ම ඒක තියෙනවා. ඒ කියන්නේ මේ සමහරවිට සිං කරන්න يعني වෝකල්ස් ප්‍රැක්ටිස් කරන්න නැහැ. හැබැයි ඉන්ස්ට්‍රුමන්ට් එක ප්‍රැක්ටිස් කරන වෙලාවල් ඕන තරම් දෙනවා. මේ කතා කරනකොට බයයි.
1: බයයි. කැමති ඇතෙන්ට අපි පොඩි බ්‍රේක් එකක් කරන් ගිහින් සින්දුවක් කියමු.

0: තාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: අනුන්ගේ දියුණුවට ගරහන්නේ නැතුව තමන්ගේ දියුණුවට පාර හදාගන්න.
2: හුළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස්වලට. එනිසා ඔබට අභියෝගේ එන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මිනිසෙක්.
1: කුසලයෙන් ලබාගත් ජීවිතය අකුසලයෙන් ඉවර කරගන්න එපා.
2: ලෝකයේ සර්ව සම්පූර්ණ වෙච්ච මිනිසුනේ අඩුපාඩු ඇති අය ඉන්නේ. හොඳක් තියෙනව නරකක් තියෙනව. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න ඕන.
1: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
3: සියත බනමඩුව
1: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අනුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි, දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි, දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි. මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: මිනිස් ජවාරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: ලස්සන ගැන වැඩියම වද වෙන්න
9: ඕනේ
8: නැහැ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
9: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
8: වෙනස් කරන්න ඕනේ නැහැ. මූණම අයින් කරන්න
10: දෙන්න. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
11: 98.2 98.4
12: අද හමුවෙමුද අපි, අද සැනසෙමුද අපි,
1: වීකෙන් සියතා.
13: මේ අද අංක 12.

0: උදේ 11 විනාඩි 1යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: විදේශිකයෙකුගේ මුදල් වංචා කළ පුද්ගලයා කත්අඩංගුවට. ජර්මන් ජාතිකයෙකු විසින් සංචාරක ව්‍යාපාරය සඳහා ආයෝජනය කළ රුපියල් ලක්ෂ 250කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු බෙන්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මතයි. ඔහු බෙන්තර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සංචාරක මග පෙන්වන්නේ. ඔහු වැඩිදුර නීතිමය පියවර සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විභාෂණ ඒකකයට බාර දී තිබෙනවා. දැන් විදෙස් පුවතක්. ගහනා රජය පිළිබඳව අසත්‍ය ප්‍රකාශ සිදු කළ පුද්ගලයන් 14ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රජය නිවේදනය කළේ අසත්‍ය ප්‍රකාශ සිදු කළ පිරිසට දැඩි දඬුවම් ලබා දෙන බවයි. ගහනාවේ ජනාධිපති මහමාට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එරට විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරී පුද්ගලෙක් වන ප්‍රින්ස් ඔෆේරියෝ අත්අඩංගුවට ගනු ලැබුවා. ගහනා රජයට විරුද්ධව අදහස් පළ කළ විපක්ෂයේ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි ගහනාවේ ජනාධිපති මහමා පැවසුවේ. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4

0: Ariel the Whissa Whissa. See you at the 2020.
1: උදේ 11 විනාඩියට අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ මේ අපි අර මයික් ඔෆ් කරලා කතා කරපු එකම කතා කරමු කියලා හිතුවා නාදගම ෂෝ එක කොහොමද දැන් මේ අගෝස්තු තියෙනවා කිව්වා
2: ඔව් නාදගම ඉදින් දැන් අවුරුදු 7ක් විතර තිස්සේ ආවා අපි 7 දිනක් ඉතින් සේනාංගලයි වගේ ආව ජීව අපි සමාජික සංගීත පැත්තෙන් සේනාංගල මේ අපි ඔක්කොම ඉතින් එක කෑල්ලක හමු වෙනවා ඉතින් නාදගමත් එක්ක හම්විච්ච මිත්‍රකම් මිතුන් දිනේෂ් කාංචනා සුපුන් දනිත් රිද්ම මම අපි 7 දිනා තමයි කියන අපේ හිටිය දිනූපක උදවඩ කලින් හිටියා ඒ වගේ අවුරුදු ගානක් තිස්සේ මේක හිමින් හිමින් ආවා ඉතින් ඇවිල්ලා ඒක දැන් පොඩි කල්ට් එකක් වගේ එකක් ඩිවලොප් වෙලා තියෙනවා ඒක ට්‍රූ ඉතින් හොඳයි මොකද වෙන වයිබ් එක ටිකක් ඉඳගෙන සින්දුවක් අහන වෙන හැඩයක් හැදුනා ඉතින් නාදගම කියන්නේ ඉතින් සුන්දර මතකයක් අපි දැන් UK ෂෝ එක තියෙනවා ජූලයි වල ඊට පස්සේ අගෝස්තු වල සුගත දාසේ 360 එක එනවා ඊශාන් දෙනිපිටියේ මියුසික් එක්ක ඊට පස්සේ මෙල්බන් නාදගම එනවා ඔක්තෝබර් වල ඒක තමයි අපි නාදගම ඉතිහාසයේ කරන ලොකුම එක ඒක සිඩ්නි මය බෝල් කියලා මේ මෙල්බන් වල තියෙන ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා ගොඩාක් ප්ලේ කරපු වෙනියු එකක් ඉතින් සෑහෙන මිනිස්සු ඕනි එක පුරවන්න අපි ඉතින් ඒ වගේ ලොරියකට බෙල්ල තියලා බලාගෙන ඉන්නවා දැන් මේ
3: වෙලාවේ. මේ අයියෝ මං කියන්නම් මේ නාදගම ඉතිහාසෙ නේ. අත මේක ලංකාවේ මියුසික් ඉතිහාසෙත් මේ එක
1: වෙනසක්.
3: ඔව් ඒක පොඩ්ඩක් මෙහෙම එක ස්ටෙප් එකක් උඩට උස්සන තැනක් වෙයි ඒක අපි හැමෝම ඉතින් හරිම
2: ඒ කියන්නේ මෙතුන් කාලයකට කලින් මෙතුන් තමයි ওই නාදගම ওই වගේ දේවල් වලට අපිවත් අරන් ගිහිල්ලා පැරෂුට් දාගෙන පයින් නියමුවා මිනියා ගොඩ කාලට කලින් ඉතල තිබ්බා මේ වගේ ඉන්ටර්නැෂනල් වෙනුව එක මම يعني එතන ගිහිල්ලා මෙල්බන් ගිය වෙලාවක දැකලා මම කවදා හරි මේක අපි මොක් කරි කරන්න ඕනේ කියලා ඉතින් ඒක දැන් අවුරුදු ගානක් ඇවිල්ලා එතෙන්ට ඒක ආවා ඉතින් ඒක ලොකු සතුටක් මොකද එතන ප්ලේ කරලා තින්නේ ඔක්කොම නිකන් ලෝකේ අපි මේ දන්න පතාක යෝධයෝ ඉතින් අද ඔස්ට්‍රේලියානු ආර්ට් සෙන්ටර් සයිට් එකට ගියාම නාදගම කියලා ශ්‍රී ලංකන් කොන්සර්ට් එකකුත් ටිකට් වලට ඒගොල්ලන් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඉතින් ඒක සතුටක්. හිමින් ආපු ගමනක ඉතින් පොඩි ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අපි ඔක්කොම wen wenම ඉන්න කට්ටිය. ඒ කියන්නේ හැම එකනම ස්වාධීන ගායකයෝ. දැන් දනිත් ගත්තොත් එයා, සුපුන් ගත්තොත්, දිනේෂ් ගත්තත්, රිද්ම ගත්තත්, කාංචනා මේ ඔක්කොම වෙන වෙනම ගායකයෝ. හැබැයි නාදගම කියලා එක පොඩි අපිට ඔක්කොම ඉන්න පුළුවන් කුඩයක් තියෙනවා. අපි ඉඳලා ඉඳලා ඒ කුඩයටට ඇවිල්ලා පොඩි සොමියක් ගන්නවා.
1: ඒක මරු නේද? ඉතින් අපිටත් ආඩම්බරයි නේද?
2: සීනාංගලක පටන් ගත කාලේ ඉඳන්ම ඉඳලා ඉඳන් සංගීත අධ්‍යක්ෂණය පැතුණු සීනාංග මේ ෂෝ වල ඉන්න තියෙ කොහොමම දිනන අපේ ඔකු සම්බන්ධතාවක් වායෝ මේ ඔක්කොම එක සනුකලා මේ ඔක්කොම මේකේ කොහේ කොහේ කොටස් කරුව හැටියට
3: ඔව් ඒ කියන්නේ අපි සින්දුවක් කරන්න ගියා දැන් මම කොන්සර්ට් එක කරන්න මේ කොන්සර්ට් එක කරන්න මුලින් මෙතුන් එක්ක පටන් ගත්තා මෙතුන් මේ අවුරුද්ද ඊට පස්සේ මෙතුන් වගේ අයියේ මේ මාත් එක්ක කරන්න හිටියොත් මම අර මේක කරන්න වෙන්නේ
2: එකකින් සර්වර් වෙනද හදිසියක් වුණොත් එීම ෂෝකවත් හරි සේනංග වැඩි මියුසික් පැත්ත කොහොමද එලගිරි මොකක්නම් ඩග් ගාලා ඉන්න දැන් විනෝද් ඉන්නවා අපි විනෝද් මෙල්පිටි වගේ ශබ්ද පරිපාලනයේ සිට සියලු දෙනාම දැන් වායෝ මේගොල්ලන් වුණාට ඒ කියන්නේ වායෝ බෑන්ඩ් එක වුණත් ඕනි වෙලාවක අර විවෘත දෑතින් ඉන්නවා හරි ඕනෙලාවක් හරි ගන්න හරි මේගොල්ලන් හරි සේ දැන් ඇත්තට මේගොල්ලෝ මේගොල්ලන් ඊතනත් දෙන බිසීනේ ඒ වුණාට ඕනෙ වෙලාවක සංගීත අයලා වුණත් විවෘත දෑතින් හරි ගනි විනෝද වෙලාව තියෙනවනම් කරපම් මේක ඉතින් ඒක මාර හරි හයියක් ඒක ශේෂ්ත්‍රය ඇතුලේ මම දැකපු හරි සුන්දරම අවධියක අපි ඉන්නවා ඉස්සර මම දන්නේ එහෙම මම අත්දැකීම් නෑ මට නම් ඇත්තටම මේ කපාලා කොටලා හිම දේවල් මේ කපා කොටා ගන්න ජීවිතේ මම මේ සංගීතය තුල දැකලා නෑ මම දන්නේ මට හම්බෙච්ච හැම දේ තුලම තියෙන්නේ කොහොම කරත් පොඩි පොඩි හිතමනාකම් වෙන්න පුළුවන් නමුත් මේ එහෙම වෘත්තීය මට්ටමින් මේ හින ඉරිසියා කරගෙන කපාගෙන කොටාගෙන මම දන්නේ මගේ ආශ්‍රය තුල මට මේව හම්බෙලා නෑ සීනඟ මාර වාසනාවන්ත ජීවිතයක් සින්දු වලට අපිට ප්‍රශ්න වෙති වෙලත් නෑ දැන් ලයිරුයි මම අවුරුදු ගානක් කර කරනවා අද වෙනකන් අපි දෙන්නගේ එක කොළ කැලක අස්සනක් නෑ ඉතින් එහෙම තත්තිකන සනුකලා උමාරිලා මේ අපි උමාරලා මේ රයිනිලා එකම ලේයර් එකක් හැබැයි මේක හරි සුන්දරව බෙදාගෙන ඉන්න මේ මේ මෑතකාලේ මේ ශිෂ්‍ය කෙනාට හරිම සතුටු වී පණිවිඩේට.
1: කලාව කියන්නේ විඳින දෙයක්. ඒ
3: කියන්නේ හැමෝම දන්නවා තම තමන්ගේ දේවල් සහ ඒ කියන්නේ දැන් මම දන්නවා මට කවදාවත් වෙන කෙනෙක් වෙන්න බෑ. එතකොට එයාලත් ඒක දන්නවා. එතකොට ඒකත් එක්ක අපි කාටවත් ඊර්ෂ්‍යා කරන්නවත් අනිත් එක්කනවා කපාගෙන යන්නවත් try කරන්නේ. හැමෝම තම තමන්ගේ වැඩ ටික් කරගෙන ඉතින් හරි ලස්සනට එකතු වෙලා යනවා වැඩි.
2: අනික හැම එක්කනටමත් දැන් මේ බල්ලෙකුට හැම එක්කනම මේක ඇස්සේ සමයි වෙලා.
1: ඒ කියන්නේ සමයි වෙලා වැඩ තියෙනවා ඕන තරම්.
2: ඒ කියන්නේ හැම එක්කනගේම show එකට මිනිස්සු ඉන්නවනේ දැන්. ඒ කියන්නේ දැන් එහෙම අරයගේ කට ආවම මගේ කර නැහැ. හැම එකක් නැහැ. හැම දැන් රෙගේ concert වෙනම යනවා. EDM concert වෙනම යනවා. rock අහන කට්ටියගේ underground concert ඒවා වෙනම විදිහකට තියෙනවා. hip hop set එකම දැන් ඒ culture එකේම මාර ලොකු rap scene එකේ. ඒ concert හොඳටම යනවා. ඉතින් නියමයිනේ. හැම එක්කනම මේ සංගීතය ඇතුලේ අද tours වල යනවා. රටවල් වලට යනවා සල්ලි හොයනවා ඒගොල්ලන්ගේ ආර්ථිකය හදාගෙන ගෙවල් දොරවල් හදාගෙන හැම ශේෂ්ත්‍රමින් එක්කන මේක ඇතුලේ සතුටින් ඉන්නවා ඒක තමයි සතුට.
1: සතුට. දැන් මේ බෑන්ඩ් එකේ වැඩ කටයුතු කොහොමද සෙනඟයි?
3: බෑන්ඩ් එකේ වැඩ කටයුතු ඉතාම හොඳින් යනවා.
1: කොහොමද ඔයාගේ මේ වැඩවලට සපෝට් එක? සෝලෝ ආටිස්ට් කෙනෙක් විදිහට ඔයා බෑන්ඩ් එකෙන් එළියේ ඔහොම perform කරනකොට බෑන්ඩ් එකේ සපෝට් එක?
3: බෑන්ඩ් එකේ සපෝට් එක තියෙන නිසා තමයි අත්‍තරම මේක කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. කියන්නේ දැන් අර මනුවය කියවාගේ නාදක මේ මියුසික් ඩිරෙක්ෂන් වලට ලොකුවට මං එළියට බහින්නේ නැහැ. හේතුව ඒකට ලොකු කාලයක් යනවා සහ ඒකෙන් ඒ වෙලාව දෙන්නේ නැතුව ඒක ගරගෙන කරන්න බෑ. සහ දනිත්ගේ කොන්සර්ට් එකටත් අත්‍තරම මේ ඒකෙත් මියුසික් ඩිරෙක්ටර් විදිහට වැඩ කරා. ඊට පස්සේ මගේ කොන්සර්ට් එකක් එනවා. බෑන්ඩ් එකෙන් ඉතින් අර පුළුවන් නම් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එහෙම නැතුව මේවා බෑන්ඩ් එකේ විතරයි ඉන්න ඕනේ. බෑන්ඩ් එකෙන් එළිය වෙන කිසිම වැඩක් කරන්න බෑ. වෙන තැනක සින්දුවක් කියන්න බෑ වගේ ලෙවල් එකේ නැහැ. ඉතින් ඒ සපෝට් එක 100%ක් සංගීතය

0: කාලේ බෙදාගන්න පුළුවන්.
1: පුළුවන්
2: අනිවාර්යයෙන්ම. ඔව් දැන් දැන් මනරංගය මේ සින්දු ලියන්න පටන් ගත්තේ රම්බරි තමයි වාගේ මේ ටර්නින් පොයින්ට්
0: එක. දැසින් පෑ තමයි මගේ පළවෙනිම ලියපු සින්දු. නමුත් එළියට එන්නේ රම්බරි.
2: හා
0: හා. සින්දු හතරක් එකට ලිව්වේ සුදුගවම ලබන්දියේ දැසින් පෑ රම්බරි.
2: ඊට කලින් එතකොට මොකද කරමින් හිටියේ?
0: මම කලාකරුවෙක් වෙන්න හැම උත්සාහයක්ම ගත්ත මිනිස්සෙක්. ඒ කියන්නේ මට අවශ්‍ය වුණේ කොහොම හරි කරලා මොනවා හරි කරලා කලාකාරයෙක් වෙන්න. මම දන්නේ මොකද්ද කියලා. ඉස්කෝලේන කාලෙත් ඉතින් අර අපි අර වෘත්තීය සංගම් කරනවා වගේ ළමයි. ඒ කියන්නේ අර කලාවල් වල් කරනවා, සිංහල සාහිත්‍ය දින කරනවා. මම එනවුස කෙනෙක් වෙන්න පිස්සුකින් හිටියේ. SLBC කත් කාලයක් වැඩ කරා. වැඩ කරා කියන අර පාසල් නිවේදකෙක් හැටියට ගියා. ඉතින් ඔහොම ඔහොම ඉඳලා ඊට පස්සේ මියුසික් වීඩියෝ එකක් ඩිරෙක්ට් කරා සුලඟ සේපාවි. සෙන්ටරියස්ලගේ පළවෙනි මියුසික් වීඩියෝ එක. ඒක මම ඩිරෙක්ට් කරා කියන කැමරාවක් දැකලවත් නැති. ඒක එදා තමයි උදේ කැමරාව දැක්කේ. ඉතින් මේ ඉතින් ওই වගේ নানা ප්‍රකාර নানাගේ සින්දු කියන්න උත්සාහ කරලා බැලුවා. ඒ කාලේ අර මෙහෙම බෝයි බෑන්ඩ් සීන් එකක් වගේ හදලා බොරුවට එකෙක් ඉන්න පුළුවන් නිකන්.
1: බෑන්ඩ් එකේ නම මොකද වන්නවද?
0: ඉන්නුමම.
1: ඉන්නුමම. අර
0: ඒක නාල නෑ පිත්තු හරි. දැන් මොන හරි මේ මියුසික් වීඩියෝ කරන්න සවුරු සින්දු දෙන්නේ නෑනේ. අපි හිතුවා අපිම පොඩි සෙට් එකක් හදලා අපි ඒක මියුසික් වීඩියෝ කරනවා කියලා. මට ඕනේ මියුසික් වීඩියෝ එක කරන්න. දැන් මම කොල්ලුට එකතු කරගන්න එපේ සින්දු හදන්න. ඔහොම අරගෙන කොල්ලු සෙට් කරගෙන දැන් බෝයි බෑන්ඩ්ස් වල ඇත්තටම මම බොරුවට ඉන්න පුළුවන් නිකන්. පැද්දි පැද්දි ඉන්න පුළුවන්. සින්දු කියනුන් තුන්දෙනෙක් ඉදර ඉන්නවා. ඉදිරි සෙට් එක ෆුට්බෝඩ් එකේ වගේ.
2: පැද්දි පැද්දි.
0: මම ෆුට්බෝඩ් සීන් එක හිටියේ. ඔහොම ඉඳලා මේ ඒකක්වත් කෙරෙන්නේ නැහැ. يعني කෙනෙක්වත් කර කර හිටියට මොකක්වත් ඒකෙන් මට අවශ්‍ය කරන දෙන්න එන්න බෑ. ඉතින් නිවේදකෙක් වෙන්න බලන ඕම මිදලා අන්තිමට රට යනවා. හරියට අන්තිම කරන් තියෙන එකම දේ ඔක්කොම ඉන්ෂුරන්ස් කෝපරේට් ෆීල්ඩ් එකේ වර්ක් කරා සෑහෙන කාලයක්. අන්තිමට යනවා ඉගෙන ගන්න ඕනේ මොනවා හරි කළා. ඒ සිංගප්පූර් වලට ගියා. ඉතින් එතකොට ලහිරු ආවා. එතනින් තමයි මේ ලහිරු මියුසික් ඉගෙන ගත්තේ. මම හෝටල් මැනේජ්මන්ට් කරේ. ලහිරු නිකන් ඉන්නකොට ලියලා දෙන්න කියපු සින්දු තමයි නිකන් අර මිනිහා හදන ප්‍රොජෙක්ට්ස් වලට වචන තමයි මේ. ඒක ආවා ඩැඩි බෑන්ඩ් එක. එතනින් ඊට පස්සේ අපි නිවාඩුවට ආවට පස්සේ ලහිරු චිකාලා ඩැඩි බෑන්ඩ් එක දන්නවා.
2: ඒ කියන්නේ මේට කලින් ලහිරුලා වඳුරනවද?
0: ලහිරුයි මම දන්න මොකද ලහිරු ගෙදර තමයි අර අපි සින්දු හදාගන්න යන්නේ.
2: ආ
0: එහෙම සම්බන්ධයක්
2: තියෙනවා.
0: ඉතින් එහෙම වෙලා කොහොමද ලහිරු මට කතා කරලා කියනවා. ඊට පස්සේ දැන් ඩැඩි බෑන්ඩ් එක හම්බ වෙනවා. දැන්ස ගයල්ලා ගෙදර අවුරුදු 4ක් ඉදර ඉන්න හම්බ වෙනවා. මම කොම රස්සා දාලා මේ නතර වෙනවා. ඉතින් ඔය වගේ හැරි මේ පොඩි කිටි කතාවක්. ඉතින් ඕකස්සේ තියෙන්නේ කොහෙන් ගියත් මිත්‍ර සම්බන්ධතාව තමයි. මේ හැමදේම ඩිවලොප් වෙලා ගොඩනැගිලා තියෙන්නේ යාළුවෝ කියන කෑල්ල උඩම තමයි. මේක ස්වාධීන සෝලෝ ගේම් එකක් නෙවෙයි කියන එක තමයි මගේ හැමදාම ඉන්න අදහස. ඔබ කලාකාරයෙක් බවට පත් කරන්න ඔබ නොදුනුවත්ම බොහෝ මිනිස්සු ඔබට කොහෙන් හරි පොහොර දාලා තියෙනවා. ඒ පොහොර තමයි මේ. يعني මට මාර ගොඩක් පොහොර දාලා හදපු ගහක්.
2: එතකොට කොහොමද සේනංගයගේ ඔය ඉතිහාස කතාව මේ ෆීල්ඩ් එකට එන වැඩේ?
1: මම නම් පොඩි කාලේ ඉඳන්ම මියුසික් කරන්නම තමයි. ඒ කියන්නේ ගෙදරත් ඒ සපෝට් එක තිබුණා. මම නැත්නම්
2: මුලින්ම ජොයින් වෙන්නේ බයෝ බෑන්ඩ් එකටද?
1: මම ෆ්‍රීලාන්ස් මියුසිෂියන් කෙනෙක් විදිහට කොට يعني ඉන්ඩස්ට්‍රි එකේ ඔයා කියන නමක් ඒ හැමොත් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ ප්ලේයර් කෙනෙක් විදිහට රෙකෝඩින්ග්ස් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඔහොම ඉන්නාසේ 2009 වගේ කාලෙත් තමයි සංගීත් අයියා කතා කරන්නේ මේ ඒකෝස්ටික් බෑන්ඩ් එකක් හදන්න අයිඩියා ගත්තා. ඒ මාත් බැලුවා ඒකෝස්ටික් බෑන්ඩ් එකක් හදන එකක් නෑනේ. දැන් මේ කොච්චර කතා කරත් මේ අකා දැන් මේ වෙලාවේ සනිදප කියලා බෑන්ඩ් එකක් තියෙනවා ඒ වෙලාවේ. ඒක පීක් එකේ හැමතිස්සම ෂෝ තියෙන අපි දකින බෑන්ඩ් එක. මොම වෙලා කොමරි ආපහු 2009 දීතර නම්බර කියලා 2010 අග වගේ මට කෝල් ඇදලා අර වැඩේ කරන්න පුළුවන් කරමු කියලා පටන් ගත්ත එක තමයි තින් වායෝ. ඒ පටන් ගත්ත දැන් ඉතින් වායෝ ඊට පස්සේ දිගටම එතනින් එළියට බැස්සේ නෑ. දැන් අවුරුදු 14ක් නේ. 14ක් කො
2: සැහෙන කාලයක්
1: මේ සිනා මුළු නම් ඉන්නවා.
2: අපි සින්දක් අහමුද?
1: සින්දක් අහමු. මොකක්ද අහන්නේ අපි?
2: පාළු වේස.
1: ආ

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: ප්‍රධාන වශයෙන් මේ රෝගය බෝ වෙන්නේ අපිරිසිදු ජලය හෝ ආහාර හරහා. ශ්වසන පද්ධතියේ මිදිති හරහා බෝ වෙන්න පුළුවන් සහ නැත්නම් ස්පර්ශයෙන්ුත් මේ රෝගය බෝ වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්නවා තදබල උණ, හිසරදය, වමනය, ආලෝකයේ නැත්නම් ඉරේලිය දකින්නකොට තියෙන අපහසුතාවය හෝ හිසරිදීමේ තත්ත්වය. ඒ වගේම කෑම අරුචිය, ඇඟපත වේදනාව, සුළු පිරිසක යම් සංකූලතාවක් ඇති වුණොත් එහිදී පිට් එකක් නැත්තම් වලිප්පුව, ඒ වගේම යම් කල්පනා වඩුවීම, සිහිමද තත්ත්වයක් වගේ අවස්ථාවන් අපිට දකින්න පුළුවන්. නමුත් මේ රෝග ලක්ෂණ ඔබට ඔබේ දරුවාට තියෙනවා නම් පළවෙනි කාරණේ වහාම ළඟම තියෙන රෝහලට යන්න, නැත්තම් ලහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, වෛද්‍ය උපදෙස් ලබා ගන්න, අවශ්‍ය පරීක්ෂණ අවශ්‍ය නම් සිදු කරගන්න, ඒ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර අනුව අවශ්‍ය කටයුතු කරන්න කියන පණිවිඩය තමයි අපි ලබා දෙන්න ඕනේ.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත්, තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
7: කඩපත කඩපත. මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
8: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
7: මට පාවයව.
8: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
7: අන්නා, කලින් කියන්නේ පැයි.
9: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
10: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
7: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
11: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
12: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
16: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13.19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මුල්ලෙප. පදනම දැන් මම තන්න 13.99 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්
17: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
18: අවුට් 98.2 98.4

0: වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: sia the Westside Whistler. Sia the 2020.
1: උදේ 11 විනාඩි 33යි වෙලාව. ඉක්මනට වෙලාවත් යනවානේ. මේ දැන් මන්රංගය වැඩිපුරම කැමති මෙලඩි වලට සින්දු ලියන්න නැත්නම් ඔහේ සින්දුවක් ලියාගෙන යන වැඩේටද?
2: මට වෙලා තියෙන්නේ මට ගොඩක් මාගේ මෙලඩිස් වලට ලියන්න තමයි. මොකද මම ගොඩක් සංගීත ශේෂ්ත්‍රයේ කට්ටියත් එක්කම නේද හිටි. දැන් ඩැඩි බෑන්ඩ් එකත් එක්ක අපි කට්ටියකට කාලෙක වැඩ පටන් ගත්තා ඉතලා හිරුලා අපි ඔක්කොම. ඉතින් එතකොට ඇත්තටම වෙන්නේ ඒගොල්ලන් මෙලඩිය මුලින්ම හදලා ඉවරයි. හදලා මචං මේක ලියමු කියලා පටන් ගන්න. ඉතින් මට ඒක මාර ප්‍රැක්ටිස් එකක් වුණා. ඉතින් මම ওই ලියලා දෙන ගොඩාක් සිද්දු සරාගේ දරවද මන්ද පමාව ඔක්කොම මොනවා ගත්තත් දැන්නාතුමා චන්ද්‍රපායන් මේ ඔක්කොම ලිස්ට් එක කොහෙන් ගත්තත් මම මෙලඩිය තමයි ලියලා තියෙන්නේ. දැන් මට ඒක ප්‍රැක්ටිස් එකක් හැටියට වෙලා තියෙන්නේ. දැන් මට මෙලඩියකට ලියන්න කැමති හේතුවක් තියෙනවා. මොකද එකක් තමයි මම දැන් කැමති සංගීතඥයා හිරව නොවි එයා නිදහස එයාගේ තියෙන පියවුම මෙලඩිය ගහනට මම කැමති. හැබැයි දැන් අර සමහර දැන් ඔය සේනාංගර දැන් අපි මේ වගේ එකදී ලියද්දි මට ඒක ලියන්න තියෙන නිදහස සමහරවට වටිනවා. නැත්තම් මේ වගේ ගොඩක් වෙලාවට සමහරවට අමාරු වෙන්න ඉඩ තියෙනවා අවශ්‍ය කරන විදිහට දාගන්න. දැන් දැන් දිනේෂ්ට කරපු සෙට් එක අපි තුමුන් නිකන් සෙන්කඩගල නුවරට කියන්නේ මම වචන ටික මුලින්ම ලියපු එක.
1: ඒක එහෙම එක.
2: ඔව් ඒ වගේ. ඒකෝ එකේ කතාව ටිකක් මට නිදහසේ ලියන්න පුළුවන්. ඉතින් මට වෙලා තියෙන්නේ මට හම්බෙන්නේ මෙලඩිය තියන්න තමයි මම දැන් ඒක පුරුදු වෙලා.
1: පුරුදු වෙලා. ඒකට කැමති වෙන්න වෙලා තියෙනවා. එතකොට මේ ඔයාගේ සින්දු රේන්ජ් එක ඇතුලේ දැන් ආටිස්ලා මොනවාද ලියන කට්ටිය සින්දු ලියලා දුන්නට පස්සේ එහෙම මේ මම මෙයාගේ වට කැමති මෙයාගේ වට කැමති එහෙම එකක් තියෙනවද?
3: ලියලා දුන්නට පස්සේ එහෙම කියන්නේ ලිරිසිස්ලා හැමෝගෙම එක එකනාගේ එක එක ෆ්ලේවර්ස් අත්තරම දැන් මනුරංග අයියාගේ වෙන කතන්දරයක්. මොන් ෂෙහාන් අයියත් එක්ක වැඩ කරලා තිනවා.
1: ගලහිටියා.
3: ඔව් දැන් ප්‍රාතිහාරික ෂෙහාන් අයියත් එක්ක කරද්දී ඉතින් ෂෙහාන් අයියා වෙනම විදිහක්. ඒතර යශෝදා අධිකාරිත් එයා වෙන විදිහක්. ඉතින් අර එක එක්කෙනාගේ හැමෝගෙම ආස දේවල් තියෙනවා. ඇත්තටම කවුරුත් නරකයි කියන්න බෑ. එහෙම එකක් නැහැ ඉතින්. එතකොට කාටද වැඩියෙන්ම ආස කියලා එකකුත් නැහැ. ඒ ඒ කනුව ඉතින් මේ කියන්නේ
2: ඒක ප්‍රොඩක්ට් එක කනුව ප්‍රොඩක්ට් එක විතරයි ඉතුරු වෙන්නේ. ඒක මං කියන පුද්ගල නාම නෙවෙයි වැඩක් ඇතුළේ තියෙන්නේ.
1: වචන
2: වැඩි තමයි. ඒක තියෙන්නේ මෙයාද අරයද මමද මෙයාද කියන එකක් නෙවෙයි. එක එක එක තැනකදී ඉතුරු වෙන්නේ වැඩක්. මම ලියලත් හරි නැත්තම් හරි නැහැ. මයිකල් ජැක්සන් සින්දු කියලා ඔක්කොම මට සෙට් වෙන්නේ නැහැ කියන්නේ කොහොමද? සෙට් වෙන්නේ නැත්නම් සෙට් වෙන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකෙත් අපි කැමතිව තියෙනවානේ. ඒ වගේ තමයි. ඒකෙන්ද ටැග් එකක් වැඩක් නැහැ වැඩකට. වැඩේට ඒක කොතරම් අදාළද කියන කාරණාව පමණයි වැදගත්
1: වෙන්නේ.
2: කොච්චර හරිද මේ වැඩේට මේ සින්දුවට මේ වචන හරිද? දැන් අදාළ නැත්තම් ඉතින් හරි නැත්තම්
1: නැහනේ. දැන් මේ සින්දුව ක්ලියවට පස්සේ මේ වචන වෙනස් කරන්න ආපු අවස්ථා තියෙනවද?
2: වචන වෙනස් කරන්න අවස්ථා සමහර වෙලාවට තිබිලා තියෙනවා. අන්තිමට
1: එතකොට දැනෙන්නේ මොකක්ද? අකමැක් නැහැ කියලා නිකන්.
2: නෑ මගේ ක්‍රමේ ඉතින් මගේ පැවැත්ම සහ මගේ සිස්ටම් එක තියෙන ඉතින් ඔයාට හොඳයි නම් මට හොඳයි. මං ඉතින් ඒක ගැන එච්චර ගැටෙන්න යන්නේ නැහැ. ඉතින් ඔයානේ කියන්නේ. ඔයානේ මේක හදන්නේ. ඔයාගෙන සින්දුව. ඔයානේ දැන් මට මේක කරන්න කියලා තියෙන්නේ. ඉතින් ඔයාට මේක සෙට් නැත්තම් ඉතින් ඔයා අකමැති දෙයක් කරන්න එපා. හරි ලීසි. ඉතින් මම නෑ මම ලියුවා මේවා එහෙම අයින් කරන්න ඒක මගේ නෑ. හරි ඔයාට හොඳයි නම් මට හොඳයි. දැන් ඔයානේ කියන මේක උනස් කළ දෙන්න මට අයියේ මට මේ වචනේ හරි නෑ. මට එක සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් නෑ. මොකද මේක ටීම් වර්ක් එකක්. මේක මේ කවුරුත් දිනනවාගේ උස් පහත් වීම මේ නිකන් මේ මගේ මේකෙන් තමයි එහෙම එකක් නෑ. මේක තනි ක්‍රම ටීම් වර්ක් එකක්. ඉතින් ටීම් වර්ක් එක අසේ ගායකයාට ඇත්තට මේ වදින කියන්න බැරි නම් උගේ හිතට ඒක නිකන් සෙට් නැත්තම් ඇයි ඉතින් අපි අකමැති දෙයක් ඌට බලහත්කාරයෙන් කරවන්නේ? ඉතින් මගේ දක්ෂතාවයේ තියෙන ඕන ඌටත් එතනට පොඩ්ඩක් ගැලපෙන්න මොක් කරේ දෙයක් පොඩ්ඩක් බැලන්ස් එකක් ගාලා කරලා දෙන එකක්. සමහර වෙන වෙලා තියෙනවා මට කියලා ලියාගෙන මුළු ඔක්කොම ටික වෙනස් කරාට පස්සේ ආයේ මනුස්සයම ලියලා තියෙනවා. මං කොහොමද මේ ඔයාලා ලියලා තියෙන අපරාධි වාගෙනම දාගන්න.
1: ඔය ඉතින් වාගෙනම දාගන්න.
2: පීරි 12 11ක් වෙනස් කරලා. මම ඒ දින වෙනස් කරලා දැන් කියනවා මේක මේ මං කොහොමද ෂොක්කු.
3: එයා වචනත් කියනවාද
2: යාම. ඔකේ. මම ඔයාගෙනම දාගන්න. ඔයා තමයි ලියුවේ. මම ලියුත් එක විතර නෑ. මට අවුලකුත් නෑ.
3: පෑනේ කොලේ ඔයාගේ නේ.
2: මට අවුලකුත් නෑ ඉතින්. ගැටින් නැතු විඳීම තමයි ශේෂ්ත්‍රයේ පැවැත්මට තියෙන හොඳම ක්‍රමය.
1: ලේසි.
2: ලේසි සහ හැම වෙලාවෙම එක ටීම්වර්ක්යක් තමනුස්සෙක්ගේ අපි තුන් දෙක හතර දෙනෙක්ගේ මානසික සෞඛ්‍යයකට තියෙනුන වැඩක් පස්සේ. වැඩක් කරලා ඉවරට පස්සේ හතුරු බිහි වෙන්න බෑනේ.
1: අනිවාර්යයෙන්.
2: කියන්නේ වැඩක් කරාට දැන් සින්දු හදලා සින්දු වල තරහ වෙන්න පුළුවන්ද?
1: බෑනේ.
2: ඒ කියන්නේ මම ප්‍රශ්නයක් තිබන් එක.
3: නෑ අවුලක් ඒක
2: නෑ. සින්දු හදන වෙලාව සමහරවිට තරහ වෙලා අරු අරග කිව්වා. අර වීඩියෝ එකේ මූ මේක බෑ කිව්වා. මම ඉතින් මොන මේ කලා නිර්මාණය නෙවෙයි යුද්ධයක් කරලා
1: තියෙන්නේ. දැන් මෙලඩි දානකොට මේ මොනවාද? සාමාන්‍යයෙන් ඔය මෙලඩි දාන මියුසික් කරන කට්ටිය වැඩිපුර ෆේමස් වෙන්නේ නැහැ. ඒගොල්ල යටලේකේ ඉන්නවා. ඒකට මේ හේතුව මොකක්ද? ඒගොල්ල ෆේමස් විය යුතුයි කියලා අදහසක් තියෙනවා නැත්නම් ඔහොම ඉන්න එක හොඳයිද? හැබැයි සේනංග අයියා ඒක හදාගෙන තියෙනවා ඒකට.
3: ෆේමස් ද මන් ඒක දන්නේ නැහැ. හැබැයි මිනිස්සු දැනගත යුතුයි අනිවාර්යෙන්. සින්දුවක් ගත්තාම ලියන්නේ කවුද? ඒකේ මියුසික් කරේ කවුද? මෙලඩි කරේ කවුද?
1: ඔව් ගොඩක් ලිරික්ස් ආටිස්ට්ලත් මං හිතන්නේ පොඩක් වැඩි ෆේමස් වෙන්නේ.
3: දැන් ඔක පිටරටවල සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ යාලා රෙකෝඩ් කරපු ඉන්ජිනියර්ස්ලාගේ නම් පවා දන්නවා. සහ මේ ඒ ක්‍රෙඩිට්ස් හරියටම දෙනවා යාලා රෙකෝඩ් එකක් ඇතුලේ ප්ලේ කරපු කට්ටිය. ඒ කියන්නේ අපි දකිනවනේ දැන් මයිකල් ජැක්සන් ගත්තොත් බීටිට් එකේ සිග්නේචර් සෝලෝ එකක් තියෙන ගිටාර් සෝලෝ එකක් තියෙන එක ප්ලේ කරේ එඩි වෑන් හෙල කියලා මුළු ලෝකෙම දන්නවා. දැන් මේ ලංකාවේ සින්දුවක් ගත්තාම ඒක සෑහෙන අඩුයිනේ. අපි දැන් දිගන්තේ වගේ සින්දුවක් ගත්තාම ඒකේ සෝලෝ එක මහින්ද බණ්ඩාර අංකල් ප්ලේ කරා කියන එක අපි දන්නවා. ඒ හැබැයි දන්නේ මියුසිෂියන්ලා තමයි ගොඩක් වෙලාවට. ඒ සාමාන්‍ය ජනතාව දන්නව අඩුයි. ඉතින් අර මියුසික් හදන්නේ කවුද, මේවා නිර්මාණය ඇතුළේ ඉන්නේ කවුද, පිටිපස්සේ ඉන්නේ කවුද, කවුද කොහොමද මේවා වෙන්නේ කියන එක පොඩ්ඩක් මිනිස්සු අතරට යනවා නම් හොඳයි අත්තරම.
2: දැන් ඔක වෙලා තියෙන අර මේ දැන් හැම වෙලාවෙම කේක් එක ඇදුවට පස්සේ කේක් එක අරන් ගිහලා ප්‍රසන් කරන්න එක්කන එක තමයි ගායකයා.
1: ඔව්.
2: ඒත් යාම පීන්නේ. ඒ කියන්නේ රූප මාධ්‍ය, දෘශ්‍ය මාධ්‍ය පීන්නේ යාවනේ. එතකොට අපි පුරුදු වෙලා අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ දෘශ්‍ය මාධ්‍ය දකින්න. දැන් අපි කියන ගායක නම් කියන ඔයාගේ මහරයා සින්දු. හැබැයි සමාජික ලියලා තින්නේ මේ ලිරිසිස්ගේ අදහස තමයි මාරයි කියලා කියන්නේ. මම කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපි පුරුදු වෙලා තියෙන විදිය සේනන් කියන කාරණා ඔළුව ට්‍රේන් වෙලා තියෙන්නේ සින්දු ඇතුළාන්තයේ බලනට වඩා මතු පිට බලන. ඉතින් ඕකේ මේ අනිත් කතාව තමයි ඔය දැන් ගත්තොත් එහෙම මේ. හැබැයි මෙහෙම එහෙම ඒක අනිත් පැත්තේ තර්කයක් තියෙනවා. දැන් අදත් බලනකොට නිකන් ප්‍රේමකීති දල්විස්, කරුණාරත්න අබේසේ. කොතරම් කට්ටි ඉඳලා ගියත් තාම මේ නම් තියෙනවනේ. හරිද? නිකන් මහගම සීකර. ගම්මමින්කන් කියන්නේ.
1: එතකොට
3: මියුසික් පැත්තෙන් බැලුවත් ඉතින් කේමදාස
2: මාස්ටර්, රෝණ වීරසිංහ
1: සර්,
2: විජේ සිංහ නම් ඉතින් කොහොමද නැහැ
3: කියන්නේ. නැහැ කියන්නත් බෑ.
2: ඒක එහෙම බැලුවම සමහර විට ඇතිව නැතිව යන බොහෝ දේවල්ට වඩා අරව ගල්වල කෙටුව වගේ ඉතුරු වෙලා තියෙනවා සමහරට මේ බොහෝ කාලයක්. ඒක වෙන කෑල්ලක්. මම මේක නිකන් ඇත්තටම විසල බලලා තියෙනවා. අපි දන්න එහෙම දැන් මේක මේ වරදවා තිරුම් ගන්න හොඳ එපා. බොහෝ නම් අපිට ඇවිල්ලා පේනලා ටික කාලෙකින් මෙහෙම වෙලා යනවා.
1: සමහර සින්දුත්
2: ඔව් එහෙමත් කියන්න. හැබැයි ඉතින් තාම නිකන් මාගම සීකරයන් නැත්තම් සුනිල් ආරියරත්න සර් නැත්තම් අපි හිම නම් ටිකක් කියන්නකෝ. ඊම තාම තීරණ නිකන් ගලේ කෙටුව වගේ කොච්චර කල් ගියත් ප්‍රේම කීත් දල්විස් කොච්චර කාලෙකින් ප්‍රේම කීත් දල්විස් කියන නම කියවෙනවාමයි මේ ලෝකෙ ඇතුලේ. ඒක අපි හිතනට වඩා පොඩි වෙනස් කෑල්ලක්. ඕක මූණත් හඩුවට වඩා සමහරට ඒගොල්ලන්ගේ නමේ බ්‍රෑන්ඩ් පවර් එක ලොකුයි කියලා හිතනවා. ඒ ඔක්කොටම වඩා.
1: හැබැයි දැන් මට හිතන දේ තමයි අය මේ හීරෝ කියන කැරක්ටර්ස් දැන් බිහි වෙනවත් අඩුයි නේද?
2: හීරෝස්ලට ඉන්න දෙන්නෙත් නෑ කොහොමත් මේ දැන් තියෙන සොසයිටි එක ඇතුලේ. ඕනම හීරෝ කෙනෙක්ට බයින්න පුළුවන් නේ මේ
1: සෝෂල් මීඩියා එකට.
2: ඔව් කෙනෙක් මිනිහා කවුරු වුණත් කොච්චර හොඳ දෙයක් කරලා තිබුණත් අනේ පාලේ මම යන්න කියලා ගහන්න විනාඩි පහින් යන්නේ. කෙනෙක් එන හීරෝස්ලා ගොඩාක් ඉන්නවනේ. ඒකෙන්ද හීරෝස්ලා මරණ සොසයිටි එක අපි ඉන්නේ. ඒක තමයි ඇත්ත. හීරෝස්ලා නෑ. ඒ කියන්නේ තමන්ගේ තියෙන එරියස් එක වහගන්න ඕන කෙනෙක්ට සෝෂල් මීඩියා වල තව මිනිස්සුෙක් ඉවර කරගන්න පුළුවන්. ඒ කිසිම හිස් මිනිස්සෙක්ටත් පුළුවන් මේ තියාගෙන එහෙනම් අපි කියමු දැනුමින් සන්නද්ධ පිරිච්ච මිනිස්සෙක්ගෙත් පුංචි දෙයක් කරලා ඌ ඉවර කරලා දාන්න පුළුවන්. ඒක මාරම ඛේදනීය ඛේදවාචකයක්. ඒකින්ද එහෙම එක හීරෝස්ලා කොහොමද තැනගන්නේ?
1: අපි බ්‍රේක් එක ඉඳම නිකන් දැන් මේ කිව්වොත් දැන් වචන පේලියක් කියලා දැන් මෙලඩි එකක් දාන්න කියලා
3: කරා නේද එහෙම එකක්
2: අපි. මම ඉතින් කරනවා.
1: අද කරමුද? ඔව්. අපි පොඩි බ්‍රේක් එකක් කරගෙන
2: බ්‍රේක් එකක්.
1: දැන් වෙලාව මතක් කරන්න උදේ 11:42

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනවා අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
1: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
12: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: 98.2 98.4 සියත දෙවයි.

0: විනාඩි 50යි වෙලාව. අපි අවසාන කතාබහේ ඉන්නේ අද දවසේ. ඉතින් කලින් කිව්වා නේද පොඩි සින්දුවක් කියන වචන ටිකක් කියනවා මේ පැත්තේ මෙල්ඩිය තහනම්. ඒක පොඩි බ්ලාස්ට් එකක් කරන්න හදන්නේ.
1: ඒක වුණොත් හොඳයි නේද? ඒකම ඉතින් එහෙම ඉන්නේ නැහැ නේද? ඒක නෙවෙයි.
0: බලන්න බලන්න පොඩි අභියෝගයක් එක බාර ගන්න.
1: ඊළඟට මොකද ගන්න ඊළඟට?
2: මම ගන්නද කියන්නේ වැඩි.
1: එහෙනම් දෙන්නෝ මට මේ කොලිය ටැග් කරන්න. ඒ කොලිය දෙන්නම්.
2: මේ සින්දු කියනවා එහෙම ඉන්නේ නැහැ.
1: එහෙම ඉන්නේ නැහැ අනේ.
0: බලමු එහෙම වෙයිද කියලාද?
1: නොඹ ගැන සිතුවාම හැම උදේ වගේ කරලා තියෙන
2: ඒක රිපීට් එකක් යන්න පුළුවන්
1: තමයි. දවසක් ගිවුණා නොම ගැන සිතුවා මා හැම උදේ දවසක් ගෙවුණා මා ගෙව්වා මා තව උදේ.

0: හරි එරස අර අපිට අරගම රිපිලන් උඩ එකම උඩ වගේම එක
1: වැඩේ යනවා දහගින්නයි බලයි මොකද සද්ද නැද්ද කියලා
2: ඔයත් දැන් සද්ද නැතු ඉන්නවා මේ රේඩියෝ එකේ නිකන් ටීක් එක කරනවා
1: ඩෙඩ් නවත්
2: නුඹගෙන සිතුවා මා හැම උදේ දවසක් ගෙව්වා මා තව උදයේ පායනා තරුවල් නෑදුටුවේ නුඹව පතවින් මා තව සසරේ
0: මෙච්චර
2: මම නම් අමාරුන් හැර මේවා කරන්නේ නැද නේද අඩුවගෙන මේක හැදුනනේ

0: නියමයි නියමයි.
1: ඔක තමයි සින්දු. අනේ නෑ මේක මේ මේ වෙලාවට නිකන් ගැලපෙන්න මේ පොඩි එකක් විසක් මේ මෙහෙම මේ එකක් කිසිම ෆයින් ටියුන් වැඩක් නෙවෙයි. ඔයාගේ ඔයාගේ ආසාවත් මොනවද ඉෂ්ට කරලා දෙන්නේ.
0: බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ආශාව ඉෂ්ට කළාට. ඉතින් අපි අවසානට මනුරංගයි සේනංගයි ගැන වාට කියන්න දෙන්න මොනවද?
1: සේනංග කියන්නේ මේ සේනංග අද මේ තියන්න යන සම පියවරක්ම සෑහන කාලයක් තිස්සේ පෞද්ගලික සොහොයුරෙක් හැටියට කලාව ඇතුලේ ඉන්න කෙනෙක් හැටියට මම බලාපොරොත්තු වෙච්ච දේවල් මම කැමැත්තෙන් හිටපු දේවල් සාමාන්‍යයෙන් මට මම කියන්නේ කලාව කියන්නේ අපි ඔක්කොම එකතුලා යන්න උනේ ගමන. ඒකේ සේනංග කියන කෙනෙක්ට හිස්තනක් තිබ්බා සේනංග පුරවපු නැති. ඒ කියන්නේ ඒ ඒ තන සේනංග පිරුවේ. දැන් ඒක සේනංග හරියට ඒක පුරවනවා. ඒකින්ද මම හිතනවා කලාව තව ලස්සන මේ ලංකාවේ කලාව සේනංගගේ මේ පැමිණීමෙන්ද මම සතුරු වෙන තැන සමස්ත කලාවේ ඉන්න පුද්ගලෙක් හැටියට මේ වගේ දිදුලන මේ වගේ භාවාත්මක හඬක් අපේ කලාව හෙව්වා. ඒ තැන දැන් පිරෙනවා. ඒක ගැන පුදුමාකාර සතුටුයි.
0: සේනංගයි මනුරංගයි ගැන මොනවද කියන්න තියෙන්නේ?
2: තැන්කියු මනුරංගයි කමෙන්ට් එකට. අතර මේ අපි හැමෝගෙම ලොකු අයයි තින් මේ අපි මං කියන අපේ પરම්පරාවේ හැමෝගෙම මේ ඒ හැමෝටම අර කිසිම දෙයක් ඉන් රිටර්න් බලාපොරොත්තුවක් නැතුව දෙන්න පුළුවන් ඇඩ්වයිස් ටික උපදෙස් ටික මෙන්න මෙහෙම එකක් කරලා බලපන් මෙහෙම එකක් ට්‍රයි කරපන් වගේ කතන්දර ඉගෙන වැඩක් තිබ්බත් නැත්නම් නිකන් සති දෙක කර දෙන සැරයක් කොහොමත් කෝල් එකක් දීලා මොකද මේ දවසල එන්නේ මොන හරි කරමුද වගේ කතන්දර අර උනන්දු කරලා මෙහෙම උස්සලා තියාගෙන ඇදන් යන්න තමයි හදන්නේ. ඉතින් මන්රංගය ගැන ඉතින් මං අමුතුවෙන් කියන්න දේවල් නැහැ. මන්රංගය ගැන රටම ලෝකෙම දන්නවා මේ සහ ඉතින් අර මං කියපේක තමයි හැමෝටම උදව් කරගෙන හරි පාඩුවේ හරිම ඒ කියන්නේ කොයි වෙලාව බැලුවත් hina වෙලා ඉන්නේ දුකකිනුත් නැහැ කොයි වෙලාවත් ප්‍රශ්නත් නැහැ.
1: එහෙනම් අපි හොරෙන් නැදන්නේ.
0: හේන්න නැද.
2: අන්දරේව සින්දුවලනේ තියන්නේ.
1: අන්දරේව තියෙන සින්දුවලනේ.
2: මේ thank you මනුරංගයි.
1: හැම දෙයක් ඔබටත් අපි මේක හරි හැම කෙනාගේම වත්තේ මල් පිපෙන්න ඕනේ කියන එක තමයි මම හැමදාම හිතනදී අපි ඔක්කොම ඒ සුවඳ විඳින්න ඕනේ. අපි මගේ ජොලි ඉන්න ඕනේ අනේ මොන්නක් මොන්න මගුලද ඉන්නේ පොඩ්ඩ කාලේ මේකේ මේ ප්‍රශ්නය ඉවරයි මේවා කියන්නේ ප්‍රශ්න නැති ලෝකයක් නෑ. නමුත් අපි ඉන්න මොමන්ට් එක අපි මේ යාළුවොත් එක්ක එකට ගත කරන මොහොත අපි මේ හදන දේවල් වලින් අපි නොදනුවත්වම සෑහෙන ප්‍රේක්ෂකයෝ මාර රටක් අසන්නන් ඒගොල්ලන් ජීවිත මාර තැනකින් සුවපත් වෙනවා කියලා අපි දන්නේ නැතුනට මේ හද මේ දැම් මේ ලියපු පේලි හතර තව කෙනෙක්ගේ ජීවිතේ කොයි හරි තැනක මොකක් හරි මාර තැනකට ඒගොල්ලන් කනෙක් කරගන්නවා. ඉතින් අපි ඒක ගැන හිතුවට පස්සේ අපි සතුටින් ඉන්න එපා ඒගොල්ලන් සතුටු කරන්.
0: අනිවාර්යෙන්ම.
1: ඉතින් අපේ මොමන්ට් එක සතුටින් ඉන්න එක තමයි අපි මේ
0: කරන්නේ. එහෙනම් ඉතින් හොයිද පෙල්ට ගොඩක් ස්තුතියි. අනික මමත් ගොඩක් සතුටු වෙනවා අද දවසේ මනුරංග සහ සේනංග එක්ක කතා කරන්න ලැබිච්ච එක ගැන. ඉතින් අපි ආයෙ දවසක හම්බෙමු.
1: ඔව් විනාඩියක් මේ නිම්න දේවපුර මතක් කරන් ද වීඩියෝ එක.
2: ඒක තමයි.
0: වීඩියෝ එක.
2: ඔව් සින්දුවේ වීඩියෝ එක ගැන කියන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉක්මනට මම විනාඩියක් කියන්නම්.
0: කමන කමන.
2: මේ වීඩියෝ එක වෙනම ලෙවල් එක කරපු වැඩක්. ඒකෙදි නිම්න තමයි ස්ක්‍රිප්ට් එක සහ එඩිට් එකත් එයා වෙන වැඩවල වෙන කට්ටියට දෙනවා. මේක එයාම තියාගෙන එඩිට් එක කලර් ග්‍රේඩින්ග් එක සියලු දේවල් කරා. මේ හිතන්නේ යමක් එයාට නිම්නට මුලින්ම ඕන නෝ මේ සින්දුවට මෙන්න මේකයි තේරුම කියලා හිතන විදිහ වැඩක් නොකර ඉන්න. එහෙම නැතුව මිනිසුන්ට හිතා ගන්න දෙයක් දෙන මිනිසුන්ට තම තමන්ගේ කතාවල මේක ඇතුලේ සැරිසරන්න ඕන විදිහ වැඩක් කරන්න. ඉතින් ඒකෙදි එයා පාවිච්චි කරපු කාස්ට් එක නින්න අපි කතා වෙලා දාගත්ත කරේ නදීෂා හිමාලියක්කා
1: ජීවිතේට බලන්න එකට බලපු නැති මියුසික් වීඩියෝ එක හිටපු නැති තුන්දෙනෙක් මේ වැඩේ ඇතුළේ හිටියා.
2: නදීෂක්කා සාරංගයියා සහ ජගත් වෙන්රගම. ජගත් අයලා එහෙම මාර ඉන්පුට් එකක් දුන්නා වැඩේ.
1: ජගත් වෙන්රගම දැක්කත් මම කියන්නේ ඒක නිකන් මේ ඇස් දෙකට ප්‍රියයි. ඒ කියන්නේ අපි දැක්කපු මාර නළුවෝ ඉතින්.
2: ඒ කියන්නේ එයාගේ ෂොට්ස් තිබ්බේ නැතත් එයා ඉඳලා මල්ලි මෙහෙම බලන්න පුළුවන්. මේ ඇන්ගල් එකෙන් ට්‍රයි එයා ඒ කියන්නේ මාර ඉන්පුට් එකක් දුන්නා. ඒ හැමෝටම thank you සියලු දෙනාටම මේ වැඩේ ලස්සන කරාට.
1: නදීෂා ඇත්තටම නෙවෙයි.
2: සාරංග කිව්වේ. ඔව්. නදීෂක් ඇත්තටම මං සෙට් එකට ගිය වෙලාවේ මල්ලි මේ මට සින්දුව මාර ෆීල් මාර මූඩ් එක සින්දුවේ තියෙන්නේ. මං ඩිසරින් මොකුත් පාවිච්චි කරන්නේ මම මේ නිකන් අඬන්නේ කිව්වා.
0: බලන්නේ තින්නේ.
1: ඒගොල්ලෝ මාර දක්ෂයි.
0: දක්ෂයි.
1: ඒ රූප රචනය කරපු හැම දෙනාටම ස්තුති මේ වැඩේ. ඒගොල්ලන් වෙන හැඩයකට ගිරාවා. thank you.
0: එහෙනම් අපි සමුගමු අපි ආයෙ දවසක මුණ ගැහෙමු. ගොඩක් ස්තුතියි. මේ සේනංගගේ අලුත්ම සින්දුව ආදරේ හැටේ.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමක
4: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amathanna 0.11 732 1000 NIBM the city university the place to be Lennon.

0: දවල් 12 විනාඩි 5යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයසාවෘත 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය මිලියන 1.3කින් ඉහළට. විදුලි කප්පාදුවක් සිදු නොවන බවට රජයෙන් සහතිකයක්. මීගොඩ දන්සලේ අනතුරට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට. කොටාපාර දුම්රිය හරස් මාර්ගයේ වසා දමයි. තායිවානයේ හමුදා පහසුකම් වැඩි කිරීමට ඇමරිකාවේ සහය.
0: දේශීය සියත. Local news on theater.
1: මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින ජනතාව මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. එම වැඩසටහන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළයාම ඇතුළු ආර්ථික බලපෑම් මත මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ඇති බවයි. ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය සහ සෝමාලිය වැනි රටවල බලශක්ති මිල සහ ආහාර මිල අතර සහසම්බන්ධතා ඉතා තදින් පැවතීම මෙම තත්ත්වයට හේතුව බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙනවා. ඔවුන් පෙන්වා දී ඇත්තේ ජූනි මාසයේ අවසන් වන විට ලෝපුරා මිලියන 45ක ජනතාවක් අලුතින්ම ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ අවදානමක පවතින බවයි. මෙරට පවතින නිල සංචිත තවදුරටත් ස්ථාවර කර ගැනීම සඳහා නව මූල්‍ය සැලසුමක් රටට අවශ්‍ය බව ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත පවසනවා. රට තුල පවතින ඩොලර් සංචිත පිටතට ගලා යාමක් සිදු හොත් ඒ මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් වනු ඇති බවයි ඔහු පැවසුවේ.
2: විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ රුපියලේ යගේ අස්ථාවර වීමට බලපාන ප්‍රධාන හේතුව තමයි අපේ රටෙන් මේ ෂෝට් ටර්ම් ඉන්වෙස්ටර්ස්ලා එක්සිට් වෙනවා. මේ කැපිටල් ෆ්ලෝ එක අරන් ආපු අය ෂෙයාර්ස්, බොන්ඩ්ස්, රියල් එස්ටේට් වගේ තැන්වල. ඒක හරහා මතයක් ගොඩනැගිලා තියෙනවා මාකට් එකේ, ෆොරෙක්ස් මාකට් එකේ රුපියල දිගටම ආව පාත වෙනවා කියලා. නැත්තම් අපි කියන මනෝභාවය, රුපියල සම්බන්ධයෙන් තියෙන මනෝභාවය ඇවිල්ලා මේක දිගටම ආව පාත වෙනවා. එතකොට මේක හරි ස්ට්‍රොන්ග් ෆැක්ටර් එකක්. එතකොට හැමතිස්සෙම ෆොරින් අය විතරක් නෙමෙයි, ලෝකල් අයත් බලනවා තමන්ගේ ඩොලර්ස් ටික පුළුවන් තරම් වේගෙන් එළියට යන්න. එහෙම නැත්නම් තමන්ගේ රුපියල් වලින් ඩොලර් පර්චේස් කරලා එය පුළුවන් තරම් වේගෙන් එළියට, රටින් එළියට පිටත් කරන්න ෆොරින් සහ ලෝකල් කියන දෙකොට්ටාසෙම උත්සාහ කරනවා. ඒක තමයි අපි දැක්කේ වාහන 4000 LC එක පාට ඕපන් උනේ නිල් මාජින් තක්දාල රටෙන් සල්ලි එළියට දාන්න තියෙන උවමනාවට. එතකොට අපි මේක නවත්ත ඔන්න ඕනනම් ප්‍රශ්නේ මුල තේරුම් ගන්න ඕන. එතකොට ප්‍රශ්නේ මුල ඇවිල්ලා ෂෙයාර් මාකට්, බොන්ඩ් මාකට් වලින් වෙන එක්සිට් නවත්තන්න ඕන. ඒ නිසා අපි ඒවට කැපිටල් ගේන් ටැක්සස් ගේන්න ඕන. දැනට නැහැ බොන්ඩ් මාකට් වල විත්හෝල්ඩින්, ෂෙයාර් මාකට් වල කැපිටල් ගේන් සහ ටෙම්පරරි බෑන් එකක් දාන්න ඕනේ කැපිටල් ෆ්ලෝ එක එක්සිට් කරන්න. මාස 6කට ටෙම්පරරි බෑන් එකක් දානොත් කැපිටල් ෆ්ලෝ එක එක්සිට් වෙන්න දෙන්නේ නැහැ කියලා. එතකොට අපිට ඒ පැත්තෙන් යන සල්ලි ටික නවත්ත ගන්න පුළුවන්. ඒ අතර අපිට අනිවාර්යයෙන්ම මේ වෙලාවේ අකමැත්තෙන් හෝ කියන්නේ බයිලැටරල් ලෝන් එකකට හරි ගිහිල්ලා ටිකක් ලොකු චංක් එකක් ගේන්න වෙනවා ඩොලර්. ඒ කියන්නේ ඩොලර් මිලියන 200ක් මේක කරන්න බෑ, බිලියන 2-3ක්වත් ගේන්න වෙනවා.
1: බ්‍රේකු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා පැවසුවේ ගත වූ මාස කිහිපය වන විට බිලියන 1.143.7% ආදායමක් ඉපයීමට රේගුට හැකි වූ බවයි. 2026 රේගුව ලැබූ සමස්ත ආදායම ඉලක්කය ට්‍රිලියන 2.2ක්, ඒ මාසික ඉලක්ක සම්පූර්ණ කිරීමක් ලෙසයි. රේකු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචේවා පැවසුවේ ගත වූ මාස කිහිපය වන විට බිලියන 1.143.7% ආදායමක් ඉපයීමට රේගුට හැකි වූ බවයි. අමෙරිකා ඩොලරේ විකුණුම් වටිනාකම රුපියල් 342ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් වටිනාකම ඉහළ ගොස් ඇත්තේ රුපියල් 332.127ක් දක්වායි. රටට ගැලපෙන ආර්ථික ක්‍රමයක් ගොඩනැගීමට ආණ්ඩුව උත්සාහ දැරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසනවා. ඔහු මේවා සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
3: අපි තරු පහේ ආතතියක් හදන්න හදනවා මේ තුන්වෙනි ලෝකේ රටක් වශයෙන්. IMF ගෝණ විදියට මේ විවෘත වෙළඳාමක් කරනවට වැඩිය අපි මේක කරන්න අවශ්‍ය නැහැ. අපට ඔරොත්තු දෙන ආර්ථිකය විපක්ෂයෙන් දේශපාලනය කරනවට වඩා හුඟක් වෙනස් ආණ්ඩු පක්ෂයෙන් ගිහින්.
1: ජාත්‍යන්තරයේ පවතින තත්ත්වයේ හැමේ රට තුළ ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට ආණ්ඩුවට හැකි වී ඇති බවයි අමාත්‍ය සුසිර් රණසිංහ පැවසුවේ.
4: යම් යම් වෙනස්කම් වෙලා තියෙනවා. සමහර රටවල දරා ගන්න බැරි තරම් වෙනස්කම් වෙලා තිබියදී අපිට රටක් විදිහට එය සැලකිය යුතු මට්ටමකින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ආර්ථිකය බිඳ වැටෙන්න නොදී තමයි මේ කළමනාකරණය කරලා තියෙන්නේ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් සඳහන් කළේ ක්ෂණික ක්‍රියාකාරකම් වලින් ආර්ථික කළමනාකරණ ඇති කළ නොහැකි බවයි.
5: මොකද මේ ආර්ථිකයේ තියෙන කළමනාකාරීත්වය මේ ආර්ථිකය ඇතුලේ ෂණික ගේම් ගහලා ආර්ථිකය කළමනාකරණය කරන්න බෑ. එදා වේල ටුවර්ස් සෙල්ලම් කරලා හරියන්නේ නැහැ. මේක සමනය කරන්න ආණ්ඩුව වැඩ කරන්න ඕනේ.
1: මේ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
6: ඩොලර් බිලියන 1.7 විදේශ ජංගම කිරීමේ අතිරික්තයක් අපි වාර්තා කළා. ආර්ථිකයේ ඉලක්කම් වලින් කංගණි පැලෙන්න කියන්න ඕනේ ඉලක්කම් වලින් අපි මේ කියන්නේ. ඩීසල් කෝටාව අඩු කරන්න. නිල නිවාස දීප එකක් පාවිච්චි කරන්න. දේශපාලන සංස්කෘතිය අපි පරිවර්තනය කරා සහෝදරයා සහෝදරිය. නීති තිබෙන්නේ අපි නීති හදලා කරේ. දේශපාලන සංස්කෘතිය අපි හදලා ඉවරයි සහෝදරයා සහෝදරිය. ආයේ මේ රටේ පැල කරන්න බැරි විදියට.
1: පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ ආනයනකරුවන්ට දැඩි බලපෑම එල්ලවී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර පැවසුවේ.
7: ලංකාවේ මිනිස්සු ඩොලර් හොයාගෙන යන තැනට දැන් තල්ලුවා තිබෙනවා. ඊට අමතරව අනිත් පැත්තෙන් ලංකාවේ ආනයනකරුවෝ වුන් කල්පනා කරනවා කොහොමද දැන් අපි මේ ආනයන කරන බාණ්ඩ ගෙනල්ලා විකුණන්නේ කියලා. මේ විදිහට ගියයින් පස්සේ ආනයනකරුවෝ සම්පූර්ණයෙන් අසමත් වෙනවා. බාණ්ඩ ගිනේම නිතර අනාගතේ ඒ වගේ විශාල අරුබුදයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි.
1: නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ ආණ්ඩුව ජනතාවට අහිතකර තීන්දුව කිසිවක් නොගන්නා බවයි.
8: අපි විශ්වාස කරනවා තමත් ඉදිරි කාලයක් යනකොට අපිට මේ රට සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන් වෙයි කියලා. ඉන්ධන වෙනුවෙන්, පොහොර වෙනුවෙන්, මේ සෑම දෙයක් වෙනුවෙන්ම රජය විශාල පිළිවයක් දරමින් රජය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියදම් කරමින් අමතරව වියදම් කරමින් තමයි මේ මට්ටමින්වත් ඇත්තරම මේ කටයුතු කරගෙන යන්නේ. ජනතාවට අහිතකර විදිහට බලපාන තීන්දුව తీරන ලෝකේ රටවලට ගන්න උනා. හැබැයි අපි එහෙම తీරන ගත්තේ නෑ.
1: ඉදිරියේදී විදුලිය බිඳ වැටීමේ අවදානමක් පවතින බව බලශක්ති විශේෂඥයින් පවසනවා. බලශක්ති විශේෂඥ අර්ජුන පෙරේරා සඳහන් කළේ පසුගිය දිනවල ලැබුණු වර්ෂාවත් සමග ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ප්‍රමාණවත් පරිදි ජලය ලැබීම කෙටි කාලීන වාසිදායක බවයි.
9: එම ජලාශ පිරීම සිදු නොවුනේ නම් බොහෝ විට අපිට එම අවශ්‍ය විදුලි ප්‍රමාණය විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ජනනය කරන්න සිද්ධවන්නේ ඩීසල් දැවිතෙල් යන ප්‍රබව වලින්. එසේ වුණා නම් විශේෂයෙන්ම මේ ගල්ලංගුහ බලාගාරයේ තියෙන ජනන ඌනතාවයත් එක්ක සැප්තැම්බර් දක්වා අපිට විදුලි ඌනතාවය සපුරා ගැනීම සඳහා කෝ වැඩි පිරිවැයක් දරමින් ඩීසල් වලින් ජනනය කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් IMF එක එම කර්තව්‍ය තහනමකට ලක්කොට ඇති බැවින් අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යන්න තිබ්බා.
1: බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් දැනටමතු වී නොමැති බවයි. ජලවිදුලි බලාගාර නවීකරණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
10: එකපැත්තකින් අපිට විදුලි බිල අඩු කිරීම සඳහා සැලැස්මක් වැඩි පිළිවෙලක් තියෙනවා. විශේෂයෙන් අපේ ජනන මිශ්‍රණය තුළ පුනර්ජනනීය සංරචක වැඩි කිර ගැනීමෙන් තමයි අපිට එකපැත්තකින් මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ජලවිදුලි බලාගාරවල අවශ්‍ය වෙන නවීකරණය කරලා ඒ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමත් ඒ සඳහා කරන්න පුළුවන්කම ලැබෙනවා.
1: මේ අතර ගල්ලඟුරු ගැටලු සම්බන්ධයෙන් සුවබැලීමට පත් කළ ජනාධිපති කොමිසම මේ වන විට අදාළ විගණන වාර්තා පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර තිබෙනවා. එම කොමිසමේ ලේකම් ඩී.වී. බන්තුලසේන සඳහන් කළේ ගල්ලඟුරු ආනයනයට අදාළ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන්ද මේනුවට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. කොමිසමට පැමිණි ඉදිරිපත් කළ පුද්ගලයන්ගෙන් සාක්ෂි විමසීම ඉදිරි සතියේදී ආරම්භ කිරීමට නියමිතයි. හොරණ බටකොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය පිරිසගේ අවසන් කටයුතු රජයේ වේදමේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඥාතීන් විසින් බහර නොගත් මෘතදේහවල අවසන් කටයුතු රජයේ වේදමේ සිදු කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍ය උපාලි පන්නලගේ සඳහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදු කිරීමෙන් පසු 3 දෙනෙකුගේ මෘතදේහ ඥාතීන් විසින් බහර ගනු ලැබුවා. එම නිවාසයේ සිටි ආපද සහිත පුද්ගලයින් රජයේ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. හොරණ බටකොට වැඩිහිටි නිවාසයේ පසුගිය දැතියු ගින්නෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගියා.

0: ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලැබුවා. අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ රියදුරු බීමත්ව සිටි බවයි පොලිසිය පැවසුවේ. එබෙන් මොහු සතුව බලංගු රියදුරු බලපත්‍රයක් නොතිබු අතර කැබ් රථයේ බලපත්‍රද කල්ලිකුත් වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා. කැබ් රථයේ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මේ අතර හොරණ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3000 මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම බැංකුවේ සහකාර කළමනාකාරවරයාට සහ ආරක්ෂක නිලධාරියාට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශයේ සඳහන් කළේ අද අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝග ලබා ගන්නා බවයි. බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශයේ විසින් ඊ අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. පවතින සීමිත සම්පත් මගින් දුම්රිය හරස් මාර්ගවල පවතින අනාරක්ෂිත භාවය තුරන් කිරීමට රජයට හැකියාව පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ පවසනවා. එම සංගමේ සභාපති සුමේද සෝමරත්න පැවසුවේ අඩුවේ දෙමින් වැඩි ප්‍රතිලාභ ඇති වැඩසටහන් පැවතියද මෙවනතෙක් රජෙන් දුම්රිය අනාරක්ෂිත ගේටු ක්‍රමවේදයට නිසි විසඳුමක් ලබා දී නොමැති බවයි.
1: මේ වෙනකොට ලංකාව පුරාම ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග එවැයි කොටසක් තියෙනවා. සිවිල් සේවකීන් යොදවලා වම්බු ගේට්ටු කියලා ව්‍යවහාර වෙන කොටස් තියෙනවා. ඒවට පොලිසිය හරහා තමයි නියාමනය වෙලා ඔවුන්ගේ රාජකාරී බැලුවේ සහ ඒකට පැටුක් ගෙව්වේ. මේ වන විට ඒ තත්ත්වය ගිලිහිලා ගිහින් දෙපාර්තමේන්තුව මගින් ඔවුන්ට අදාළ වැටුප ගෙවන තත්ත්වයකට පැමිණලා තියෙනවා. වැටුප ගෙවීම පමණයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැනුම් දීලා තියෙනවා ඒ පිළිබඳව ඔයා බලන්න. නමුත් අදාළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග පිළිබඳව දුම්රිය ස්ථාන සීමාවෙන් පිටත තියෙන නිසා ඔවුන්ට ඒ කටයුතු සිදු කිරීම ගැටලු සහගතයි. මේ පිළිබඳව බරපතල ගැටලු තියෙනවා. ඉතින් මෙවැනි දුම්රිය හරස් මාර්ග ආරක්ෂා කිරීමේ ක්‍රමවේද ලෝකේ ඕන තරම් තියෙනවා. වර්ණ සංඥා වලින් ආවරණය කරන්න පුළුවන්. ඉදුලි බලය අවශ්‍ය නැහැ. සෝලා පැනල් පාවිච්චි කරලා
0: කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේම් පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටාපාර දුම්රිය හරස් මාර්ගය අද සාහෙට වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9:30 සිට හෙට පෙරවරු 7:30 දක්වා කොටාපාර දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹකොටුව සහ නාරාහේම් පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය දහවනේද සිදු නොකරන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර ප්‍රධාන මාර්ගයේ හොරපේ දුම්රිය ස්ථානයේ අසල දුම්රිය හරස් මාර්ගයේද අද සාහෙට වසා තැබීමට නියමිතයි. තායිවානයේ ආරක්ෂාව සඳහා මිලිටරි වේදම් වැඩිකිරීම උත්සාහයට ඇමරිකාව සහාය පළ කර තිබෙනවා. ඒ චීනයට එරෙහිව තායිවානයේ සන්නද්ධ හමුදා ශක්තිමත් කිරීම සඳහායි. තායිවාන රජය නිවේදනය කළේ ඩොලර් බිලියන 14ක් වටිනා දවාවි පැකේජයක් මිලදී ගැනීම පිළිබඳවද සලකා බලමින් සිටින බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණ හේතුවෙන් යුරෝපයේ සහ ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසකට යුද වේදම් වැඩිවීම දරාගත නොහැකි බව ඒකාබද්ධ ප්‍රකාශයකින් නිවේදනය කර තිබෙනවා. මේ අතර නවසීලන්තයේට සමුද්‍ර හෙලිකොප්ටර් යානා විකිණීමට අමෙරිකාව තීරණය කළා. ඒ ඩොලර් බිලියන 1.5ක මුදලකටයි. නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් පැවසුවේ නවසීලන්තයේ ආරක්ෂක වේදම්ද අඩු කිරීමට තීරණය කළ බවයි. මේ අතර ඉරානයේ අවසරයකින් තොරව හෝමූ සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. අමෙරිකාව පැවසුවේ ඉරානයේ හෝමූ සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකා සඳහා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බවයි. ඩ්‍රෝන ප්‍රහාර හතරක් සාර්ථකව බිම හෙළූ බවද අමෙරිකාව නිවේදනය කළා. යලි සිරස්තල ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය මිලියන 1.3කින් ඉහළට. විදුලි කප්පාදුවක් සිදු නොවන බවට රජයෙන් සහතිකයක්. මීකොට දන්සැලේ අනතුරට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට. කොටාපාර දුම්රිය හරස් මාර්ගයේ වසා දමයි. තායිවානයේ හමුදා පහසුකම් වැඩි කිරීමට අමරිකාවේ සහය. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින්න පෑම් පෑ පුවත් සමගින්.
2: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත්

0: the town. Makeup brands නැතුව fashion company නැතුව music වලින් විතරක් බිලියන කෙනෙක් වෙන්න පුළුවන්ද?
1: එහෙම පුළුවන් කියලා පහුගිය දා Taylor Swift කරලම පෙන්නවා.
0: Forbes ලගේන විදිහට මේ වෙනකොට යාගේ official income එක ඩොලර් බිලියන 2 ඉක්මවලා තියෙනවා.
1: මේ වෙනකොට එයා තමයි ලෝකේ ඉන්න ධනවත්ම female musician.
0: ගොඩක් celebrityස්ලාට සල්ලි හම්බෙන්නේ එයාලගේ side business වල ඉන්නේ. හැබැයි Taylor Swift මේ හැමදේම උපයගෙන තින්නේ සින්දු කියලා, සින්දු ලියලා වගේම එයාගේ concert වලින්.
1: එයා ළඟදී කරපු world tour එකින්ද තමයි එයාට මේ achievement එක ගන්න පුළුවන් උනේ.
0: එයාම produce කරපු concert movie කනුත් ඩොලර් මිලියන ගානක මුදලක් හොයාගෙන තිබ්බා. Talk of the town.

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේදවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: මෙනින්ජයිටිස් නොහොත් මොළේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තාවලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළේ වුණ තත්ත්වයක්.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
3: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි, කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 17 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-221-7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
5: මතකද AS 30?

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
1: Weekend Fiesta
3: Mayavi Obagiyata Malmulavi Andure

0: නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: අනුන්ගේ දියුණුවට ගරහන්නේ නැතුව තමන්ගේ දියුණුවට පාර හදාගන්න.
3: කුළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස්වලට. ඒ නිසා ඔබට අභියෝග එන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මිනිසෙක්.
2: කුසලයෙන් ලබාගත් ජීවිතය අකුසලයෙන් ඉවර කරගන්න එපා.
3: ලෝකයේ සර්ව සම්පූර්ණ වෙච්ච මිනිසු නෑ. අඩුපාඩු ඇති අය ඉන්නේ. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න ඕන.
2: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
4: සියත බණමඩුව
2: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අනුමු මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි, දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි, දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: ලස්සන ගැන වැඩිම වද වෙන්න
7: ඕනේ.
6: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
7: ඉතින් මකල මගේ මූණෙ මුකුත් වෙනස් කරන්න ඕනේ.
6: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරද්දි
8: තියෙන. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
9: 98.2 98.4

0: දැන් වෙලාව දවල් එකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: ये था टॉप स्टोरी
1: ව්‍යාජ ලිපි ලේඛන සැකසූ තුන්දෙනෙක් අත්අඩංගුවට බොරලෙන්නෙන් පෙරේරා මාතේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන ජාතික හැඳුනුම්පත් හා ව්‍යාජ අංක තහඩු සකසන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම නිවස තුල තිබී ව්‍යාජ නිල මුද්‍රා 600ක් ඔප්පු පිටපත් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ඇතුළු ලිපි ලේඛන සහ උපකරණ තොගයක් පොලිස් බහරයට ගෙනුණා. පොලිස් නිලධාරීන් එම ස්ථානයේ වටලන අවස්ථාවේදී ACT සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලද තොරතුරු මත අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී. දැන් විදෙස් පුවතක්. ඉරාන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් කුවේට් සහ බහරේනයේ වෙත බැලස්ටික් මිසයිල් ප්‍රහාර 7ක් එල්ල කර තිබෙනවා. කුවේට් සහ බහරේනයේ නිවේදනය කළේ ඉරානයේ ඉලක්ක සපුරා ගැනීමට ඉඩ ලබා නොදුන් බවයි. ඉරානයේ විසින් තම භූමියට සහ කුවේටයට මිසයිල් ප්‍රහාර එල්ල කිරීම ස්වෛරී භාවයට තර්ජනයක් බව බහරේනයේද ප්‍රකාශ කළා. ඉරානයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව උල්ලංඝනය කර ඇති බවයි බහරේනය පැවසුවේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.3

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල වේගෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මේ වනට දකින ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් ශාල වශයෙන් වාර්තා වීම පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, ඒ වගේම රෙකිල්ල ගස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තා වෙමින් තියෙනවා. මේ වනට රෙකිල්ල ගස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. සහ තවමත් මේ රෝගීන් වාර්තා වීම පවතිනවා.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312777. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: ගන්ඩ හාවස්තරයක් ගන්ඩ ලොරියක් ඇතම් පොඩි කාර එකක් ගණ්ඩ ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්ඩ අද හෙටම සර්වෝධය ඩෙවලප්මන් ෆයිනෑන්ස එකට ගියානං අද හන්නැතිවාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවා? සල්ලි ආපහු ගෙවන්ඩ තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගණ්ඩකු ෆෝල් එක අහන්නකු. යලට මහට ගෙවන්ඩ දෙන කතාව ඇත්තද කිය? මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් වැඩ්ඩෙක් නෙති.
1: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකන්න ලස්සනම ගෑනු ළමය කවුද?
2: සැන්ඩි, ආස්ටෝවියෝ, මාර්ෂි, විශ්මි.
1: මට පවයාව
2: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ පැයි
3: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස්වල
3: 98.2 98.7

0: ඔබ වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බලන්න.
1: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බිඳුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සිට බ්‍රහස්පතින්

0: ඇත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
2: මේ දෙකක් දාගෙන ඉන්නද
3: ඇයි කන් දෙක පුරවලා කන්නද
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
3: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
5: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
4: නෑනේ අරේ වා
1: සින්දු සියත
5: ගියත් සපයි දවලේ
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය
5: දැනෙන්න අඳින්න රිසිසේ
1: ගෙදරින්
4: හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනෙද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
6: දැන්ම දරුවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනී.

0: දැන් වෙලාව තවල් දෙකයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඉතා ටොප් ස්ටෝරි
1: පොහොර වැටලීම කණ්ඩව මිල මකාදමා පොහොර අලෙවි කළ වෙළඳ සැලකට සහ එම පොහොර බෙදාහැරි සමාගමට දඩමුදල් සහ අත්හිට වූ සිරදඩුවම් නියම කර තිබෙනවා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් යූරියා පොහොර කිලෝ 50 මිටිවල මුද්‍රණය කර තිබූ මිල මකාදමා අලෙවි කිරීමේ චෝදනා මත මාතර පිහිටි අලෙවි සැලකට නියම කළ දඩමුදල රුපියල් 10,000ක් මාසයක අත්හිට වූ සිරදඩුවමක්ද එම අලෙවි සැලට නියම කළා. පොහොර බෙදාහැරීම සිදු කළ සමාගමට නියම කර ඇති දඩමුදල රුපියල් ලක්ෂයක්. එම සමාගමට මාස 3ක අත්හිට වූ සිරදඩුවමක්ද නියම කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. වැටලීමේදී අතරංගොටගත් යූරියා පොහොර මිටි 179ක් රාජසන්තක කළා. දැන් විදෙස් පොතක්. ඊශ්‍රායලය එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් තම සෙබළුන් කණ්ඩායමක් මියගොස් ඇති බව ලෙබනන හමුදාව පවසනවා. ප්‍රහාරය එල්ල වී තිබුණේ දකුණු ලෙබනනය වෙතයි. හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුමරට මැදිහත් වීමෙන් ලෙබනන හමුදාව වැළකී සිටිනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: දානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා
1: පවතින වැසි තත්ත්වයත් එක්ක සහ ජනයාගේ ඒකරාශීමුත් එක්ක මේ රෝගී තත්ත්වයේ වැඩිවීමක් වුණොත් මේ සඳහා අවශ්‍ය සියල්ල කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. මෙනින්ජයිටිස් හෙවත් මොළයේ වුණ කියන රෝගය අනිවාර්යයෙන්ම බෝ වෙන රෝග ගණයේ දැනුම් දිය යුතු රෝගයක්. දැනුම් දීම පරිවිදියට සිදු වෙනවද කියලා බලන්න දිනපතා රෝගීන් ආවේක්ෂණයක් ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් සිදු වෙනවා.
0: අවධානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.

0: කිසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 5 6 7 8 2 7 7
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: ආදි මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසීමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
12: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ගීත දෙවයින පුරා
1: මේ පැයේ හිත කැමතින ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: الشمسِ أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න.

0: ගැටෙනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: ඒවා අපිට වැඩක් නෑ මගේ ණයකෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට මේවා ඉතින් ගෑනුන්ගේ තරදි
2: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය දරුවන් ගැන අගතිය පවුලින් නම්බුව ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තරන්නේ නැහෙනේ කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් සෙල්ෆ් ස්ටාර්ට් නේ 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ වැද්ද ගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පෝස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1217000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
6: මතකද ASTH බලාගෙන ආදරේ කියපු දවස
7: කාටත් හොරෙන් ඒ

0: ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනව දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: අනුන්ගේ දියුණුවට ගරහන්නේ නැතුව තමන්ගේ දියුණුවට පාර හදාගන්න.
4: පොළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස්වලට. එනිසා ඔබට අභියෝගේන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මිනිසෙක්.
3: කුසලයෙන් ලබාගත් ජීවිතය අකුසලයෙන් ඉවර කරගන්න එපා.
4: ලෝකයේ සර්ව සම්පූර්ණ වෙච්ච මිනිසුනේ අඩුපාඩු ඇති අය ඉන්නේ. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න ඕන.
3: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදෑසන 7ට සිය තහන්න
5: සියත බණමඩුව
3: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ
6: ඔබත් ඒලවල අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
8: ඇලුමිනියම්මනේ
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තැකි වැඩි වෙලා
11: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
12: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: ලස්සන ගැන වැඩිම වද වෙන්න
12: ඕනේ
13: නෑ දැන් මේ සැන්ඩි ඉන්නේ.
12: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
13: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි
14: ලා මකලෝ සහ ලා

0: දැන් වෙලාව හවස 3යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theatre Top Story.
1: උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට මහජන අදහස් කැඳවයි. යෝජිත උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ ඊට අදාළව පත් කළ විද්වත් කමිටුව විසින් මේ සඳහා යෝජනා හා අදහස් ලබා ගැනීමට මාර්ගගත ප්‍රශ්නාවලියක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්පිටුවේ පළ කළා. ඊට පිවිසීමෙන් ජනතාවට තම අදහස් ඉදිරිපත් කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා හා අදහස් ලබා ගැනීමේ සාකච්ඡාවට කිහිපයක්ද පවත්වා තිබුණා. දැන් විදෙස් පොතක්. අත්හිටුවා තිබූ ගුවන් ගමන් නැවත ආරම්භ කළ බව කුවේට් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය පවසනවා. ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබුණේ ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන්. ගුවන් යානා 11ක් ආසන්නයේ පිහිටි ගුවන් තොටුපළ වෙත යොමු කළ බවයි කුවේටේ සඳහන් කළේ. රටේ ගුවන් ආරක්ෂක පද්ධතිය සතුරු මිසයිල් සහ ඩ්‍රෝන් යානා සඳහා ප්‍රතිචාර දක්වන බව කුවේටය පැවසුවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: සතියක් කියන්නේ ලොකු කාලයක්. සුබ සන්ධ්‍යාවක්. අදත් සතියක විරාමයකට පස්සේ ලෝකෙ වටේ ඇවිදලා කරක් ගහලා හොයාගත්ත දේවල් එක්ක අපි ලෑස්ති ලෝකෙ වටේ යන්න. ස්වප්න කොහොමද ඉතින්?
1: සුබ සන්ධ්‍යාවක් නිශාන්. නිශාන් සාමාන්‍යයෙන් ලෝකේ බොහෝ දෙනෙක් මේ වෙනකොට පාවිච්චි කරන දෙයක් නෙමේ කෘතිම බුද්ධිය. AI තාක්ෂණය. ඒ විතරක් නෙමේ ChatGPT. මේ වගේ දේවල් වලින් අද ලෝකේ ලොකු දියුණුවක් ලැබලා තියෙනවා. ඒ වගේම තමයි මේ මිනිස්සුන්ගේ වැඩ කටයුතු පහසු කරගෙන තියෙනවා. හැබැයි මේ AI හින්දා, එහෙම නැත්නම් ChatGPT හින්දා ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා තරුවකට පොලිසියට යන්න වුණා කියලා හෙවොත් ඔබ විශ්වාස කරනවද? එහෙම වුණා. ඔන්නෝක තමයි AI වල තියෙන අනිත් පැත්ත. අපි ඒ ගැන විස්තර ඔබට කියනවා අද හවස 5ට කලින්.
0: විද්‍යාඥයෝ විවිධ දේවල් හොයාගන්නවානේ. ඔන්න එක විද්‍යාඥෙක් හරි අපූර්ව දෙයක් හොයාගෙන තියෙනවා. කාන්තාරේ වාතයෙන් වතුර නිපදවන අපූර්ව යන්ත්‍රයක්. මේ යන්ත්‍රයට පුළුවන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට බීමට සුදුසු ජලය වාතයෙන් වෙන් කරලා දෙන්න. මේ අපූර්ව සොයා ගැනීම ගැනත් අපි අද ඔබට කියනවා.
1: මේ දවස්වල ඇහෙන දෙයක්නේ පිරිසිදු ආහාර ගන්න, ඒ වගේම පිරිසිදු ජලය පාවිච්චි කරන්න, ඒ වගේම බෝ වෙන රෝගවලින් පරිස්සම් වෙන්න කියන එක. අපිරිසිදු ආහාර හින්දා අවුරුද්දකට ලෝකේ මිනිස් ජීවිත මිලියන 1ක් නැති වෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්, ඒක තමයි අලුතෙන්ම හොයාගත්ත தත්ය. අපි මේ ගැන විස්තර කියනවා. ඔබත් කනබොනකොට පිරිසිදුභාවය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුමයි.
0: එහෙනම් අපි යන් අදත් වීස නැතුව ලෝකෙ වටේ. මම නිශාන්.
1: මම සප්න.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා

0: බැක්ටීරියා සමහර වෙලාවට දිලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
1: ව්‍යාප්ත වෙමින් තියෙන මෙනින්ජයිටිස් රෝග තත්ත්වය වැළඳෙන්නේ වෛරස් ආසාදනයක් නිසා. ඒකට මේක පැහැදිලිව එක පැත්තකින් වළක්වා ගන්න පුළුවන් රෝග තත්ත්වයක්. අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් අපි නිරන්තරව මේ රෝග තත්ත්වයේ සංකූලතා සහ ජීවිත හානි දකින්න ඉතාම අවම වශයෙන්. මේ වෛරසය සාමාන්‍යයෙන් වැඩිපුරම ව්‍යාප්ත වෙන්නේ කුඩා දරුවෝ අතර, ඒ කියන්නේ පාසල්, පෙර පාසල්, දිවාසුරැකුම් මධ්‍යස්ථාන, උපකාරක පන්ති ආදී අවදානම් කලාප අවදානම් ප්‍රදේශීදී අපි හඳුනාගත යුතුයි. මෙහිදී
2: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: තායිලන්ත යන සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 177.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
7: අම්මේ, මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
0: දැන්ම දරුවගේ 9 වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: නාඩේ මහන්සියෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසීමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
11: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: Weekend theater.
13: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: ළඟදී ස්මාර්ට්ෆෝන් එකක් ගන්න දෙන්නේ. සමහර විට ලබන අවුරුද්ද වගේ වෙනකොට ස්මාර්ට්ෆෝන් වල මිල අඩු වෙන්නත් පුළුවන් මෙන්න මේ කියන ප්‍රවෘතිය හින්දා. ඔන්න යුරෝපා සංගමය ස්මාර්ට්ෆෝන් ලෝකය උඩු යටිකුරු කරන අලුත්ම නීතියක් එළියට දාන්නයි යන්නේ.
1: යුරෝපා සංගමය අලුතෙන්ම නීතියක් ගෙනාවා. මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි මාසෙ ඉඳන්. දැන් ඔබ කල්පනා කරයි මොකද්ද මේ නීතිය කියලා. මේ නීතියේ තියෙන්නේ හරි සරල කාරණයක්. ඒ තමයි 2027 අවුරුද්දේ පෙබරවාරි මාසෙ ඉඳන් යුරෝපයේ අලෙවි කරන හැම ස්මාර්ට් ජංගම දුරකථනයකම සහ ටැබ්ලට් පරිගණකයකම බැටරිය පාරිභෝගිකයන්ට ලෙහෙසියෙන්ම මාරු කරන්න පුළුවන් විදිහට නිෂ්පාදනය කරලා එන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් ඔබේ අතේ තියෙන ෆෝන් එකේ තැත්තේ සීල් කරපු බැටරියක් වෙන්න පුළුවන්නේ. ඒක ඔබට තනිවම මාරු කරගන්න බෑ. බොහෝ වෙලාවට ඔබට සිද්ධ වෙනවා ෆෝන් ෂොප් එකකට අරගෙන යන්න මේ බැටරිය මාරු කරන්න ඕන වුණාම. හැබැයි යුරෝපා සංගමයේ අලුතෙන්ම දාලා තියෙන නීතිය තමයි එහෙම බැටරි බෑ. පාරිභෝගිකයට එහෙම නැත්නම් ජංගම දුරකථනයේ පාවිච්චි කරන කෙනාට පහසුවෙන්ම මේ බැටරිය මාරු කරගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා.
0: දැනට අවුරුදු ගානක ඉඳලා අපි පාවිච්චි කරන්නේ ගලවන්න බැරි අර සප්න කිව්වා වගේ සීල් ටයිප් බැටරි එකක් එන එකක්නේ. ඉතින් මේ බැටරි එක මොකක් හරි එකක් වුණාම පස්සේ මේ බැටරිය මාරු කරන්න යනවා කියන්නේ ෆෝන් එකේ තව තව ලෙඩ එන්නත් පුළුවන්. මොකද මේ සීල් කරපු ෆෝන් එකක්නේ ගලවන්න යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට බැටරි ප්‍රශ්නයක් ආපු ගමන්ම කෙනෙක් කරන්නේ මේ ෆෝන් එක ඉවත දාන එක. අන්න ඒ හින්දා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දිනෙන් දින ඉහළ යනවා කියන චෝදනාව තමයි යුරෝපා සංගමය මේ ජංගම දුරකථන නිෂ්පාදනය කරන සමාගම් වලට කරන්නේ.
1: ඒ විතරක් නෙමෙයි, මේ තීරණේ තියෙන තව හොඳ පැත්තක් තියෙනවා. මේක පාරිභෝගිකයට ලාභදායි වෙන පැත්ත තමයි ඒක. ඒ තමයි මේ විදිහට ලේසියෙන් මාරු කරන්න පුළුවන් බැටරි තියෙන ෆෝන් ආවට පස්සේ මේ බැටරි වල තියෙන ආයු කාලය වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ බැටරි දිගින් දිගටම චාර්ජ් කළත් ඒකේ තියෙන මුල් ධාරිතාව ඉහළ මට්ටමක පවත්වාගෙන යන්නත් මේක හේතුවක් වෙනවා කියලා තමයි අනාවරණය වෙලා තියෙන්නේ. මේක ඉතින් හොඳ තීරණයක්. මේ විදිහට ෆෝන් නිෂ්පාදනය කරන්න ගත්තට පස්සේ ඒ ෆෝන් ලංකාවටත් එයිනේ. එතකොට ඉතින් අපිටත් හොඳක් වෙයි නේද?
0: කොහොම වුණත් ගිනි ගණන් වලට විකුණන පරණ ෆෝන් වලට එහෙම නැත්තම් කෙනෙක් පාවිච්චි කළා ආපහු වතාවක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙන ෆෝන් වල මාකට් එක නම් සෑහෙන්න පහළට වැටේ.

0: ත්‍රයිමණ්ඩලය
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනවා අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකො.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරුමල් දිගේ මගේ අකාන උස්සගන්නපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
0: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල එක සියතේ FM breakfast drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සීග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: රුපියල් මිලියන 31 කින් සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: කැරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑ සුනා සේ ඉවත පලා ගියා සුදු නුඹටම පේවිලා.
4: නෑනේ අරේ වා සින්දු සියත.
5: ගියක් සපයි දවලේ
6: එකම ආටිස්ට්ගේ

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: වීකන්ඩ් සියත
4: දශමතෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා.

0: අපි යන්න කල්පනා කළා ජපානි පැත්තට. පහුගේ දවසක ජපන් සමාජයේ කලමන කතාවක් වුණා AI තාක්ෂණය නිසා. ජපානයේ ප්‍රසිද්ධ චරිතයක් ඉන්නවා. එයාගේ නම තමයි ශින්නුසුකේ අබේ. එයා ඇවිල්ලා ප්‍රසිද්ධ බේස්බෝල් ක්‍රීඩකයෙක්. ඒ වගේම දැවැන්ත තරුවක්. යොමියුරි ජයන්ට්ස් කණ්ඩායමේ කලමනාකරු විදිහට ඔහු මුළු ජපානෙම ආදරේ දිනාගත්තා. ඔහුට ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නේ සෑහෙන දුර දිග ගියා. හැබැයි ඒක ගෙදර වෙච්ච පොඩි ප්‍රශ්නයක්.
1: පහුගිය මාසේ දවසක මේ ජපාන ක්‍රීඩකයාගේ ගෙදර පුංචි රණ්ඩුවක් එනවා. මේ රණ්ඩුව වෙන්නේ ඔහුගේ දියණියන් දෙදෙනා අතර. මේ රණ්ඩුව බේරන්න වැදිහත් වෙන්නේ මේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයා. එහෙම නැත්නම් මේ දරුවෝ දෙදෙනාගේ තාත්තා. ඒ වෙලාවේදී මේ ක්‍රීඩා තරුව තමන්ගේ ලොකු දුවගේ ඇඳුමෙන් අල්ලලා පසෙකට ඇදලා දාලා තිබුණා. මේ දුවගේ වයස අවුරුදු 18ක්. මේක ඉතින් පුංචි රණ්ඩුවක්නේ. අපේ ගෙදරක වුණත් අපේ සහෝදරයෝ දෙන්නේ කරි සහෝදරයෝ දෙන්නේ කරි පොඩි රණ්ඩුවක් ඇති කරගත්තාම අපේ තාත්තා වුණත් එක්කෙනෙක්ව අල්ලලා පැත්තකට ඇදලා දාන්න පුළුවන්. මේ දේම තමයි මේ තාත්තත් කළේ. හැබැයි මේකෙන් මේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයාගේ වැඩිමහල් දියණියගේ හිත හරියට රිදුණා. එයා මොකද දන්නවද කළේ? මේ ගැන ChatGPT ගෙන් ඇහුවා. එයා දුන්නේ මාර උත්තරයක්. අන්න ඒ උත්තරේ හින්දා තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති උනේ.
0: තාත්තා රණ්ඩුවක් වෙලාවේ මට සැර කළා. මම දැන් මොකද කරන්නේ? එයා එහෙම AI එකෙන් ඇහුවා. කෘත්‍රිම බුද්ධියට මිනිස්සුන්ගේ හැඟීම් නැහැනේ. ඉතින් පෞලක බැඳීම් ගැන එයාට ලොකු තේරුමක් නැහැ. ඉතින් මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙන්නේ ඒ දෙයට කරන්න තියෙන නීතිමය ක්‍රියාමාර්ග. ඉතින් ChatGPT උපදෙස් ලබා දුන්නා වහාම ළමා රක්ෂණ මධ්‍යස්ථානයට කතා කරන්න කියලා. ඒ විතරක් නෙමේ, ඇයට උපදෙස් දීලා අංකයකුත් ලබා දුන්නා. මේ වෙලාවේ තරම කේන්තියෙන් හිටපු මේ තරුණ දුව ඒ වෙලාවෙම ඒ අංකයට කතා කළා.
1: එතනින් එහාට සිද්ධ වුණේ කාටවත්ම හිතාගන්න බැරි දෙයක්. පොලිසියෙන් මේ ක්‍රීඩා තරුවගේ ගෙදෙට්ට ආවා. ඇවිත් ඔහුව අත්අඩංගුවට ගත්තා. මේ වෙලාවේ අර දුවටත් කර කියා ගන්න දෙයක් නැහැ. මොකද එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ තමන්ගේ තාත්තව පොලිසියෙන් අත්අඩංගුවට ගනීවි කියලා. හැබැයි ඇය දීපු දුරකථන ඇමතුමේ අවසාන ප්‍රතිඵලය වුණේ ඒක. එතනින් එහාට මේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා තරුව අවුරුදු ගාණක් තිස්සේ හදාගෙන ඉඳපු තමන්ගේ වෘත්තීය ජීවිතේ එක රැයකින් කඩාගෙන වැටුණා. මොකද තමන්ගේ දියණියට පහර දුන්නා කියලා තමයි ඔහු ගැන මාධ්‍ය වාර්තා කරලා තිබුණේ.
0: පහුවෙන්දම අබේට සිද්ධ වුණා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන්න. තමන්ගේ පවුලේ ප්‍රශ්නයක් හින්දා රටට වුණු අපහසුතාවය පිළිබඳව ඔහු ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා. ඒ විතරක් නෙමේ, ඔහු ක්‍රීඩා කරපු ක්‍රීඩා සමාජයේ කලමනාකාර තනතුරෙන් ඔහු ඒ වෙලාවෙම ඉල්ලා අස්සුණා. කාලයක් තිස්සේ තමන් අමාරුවෙන් හම්බ කරගත්ත ඔහුගේ වෘත්තිමය ජීවිතය එක රැයකින් වෙනස් වුණා. මේක ජපන් සමාජයේ විශේෂ කතාවකට ලක් වුණා. AI හොඳයි, AI නරකයි කියලා ජපන් සමාජයේ බෙදෙන තැනට මේ කතාව ඇදී ගියා.

0: Magneti jati antara Qualicode Seaside saat kelat wasara 30 dakwa waga kimat sahita eco-friendly Swiss Tech Aluminium. Ubat quotation ekak aragena balanna. Swiss Tech Aluminium gannoni hondama thiranaya.
1: NLP hadahana Lankawe wedima tagi dena tagi avastha wedima lutraya. NLP hadahana ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
4: ලස්සන ගැන වැඩියම වද වෙන්න
5: ඕනේ
4: නෑ දැන් මේ සැන්ඩි ඉන්නේ
5: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ
4: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරද්දි
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
5: දැන්ම තරවගේ 9යි තමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියප පොකට් මනි.
8: We can see at her.
9: අනුවටයි 0.2 අනුවටයි 0.4 සියත දෙවයි.

0: දැන් වෙලාව හවස 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: தியேட்டர் டாப் ஸ்டோரி.
1: හොරණ මුදල් කොල්ලේ සැකකරුවන් අධිකරණයට හොරණ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3000 මුදලක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන කුස් තිබෙනවා. අත්අඩංගුවට ගෙන තිබුණේ එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියායි. බස්නාහිර උතුරු අපරාධ කොට්ටාෂයේ විසින් ඊයේ අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. පසුගිය තුන්වනදා මුදල් පැහැර ගැනීම සිදු වූයේ එම බැංකුව ඉදිරිපිටදී. බැංකුවේ සේවකයෙකු විසින් මුදල් අසුරන ලද පාර්සලයේ රැගෙන බැංකුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මුදල් පැහැරගෙන ගොස් ඇත්තේ පාගමනින් පැමිණි පුද්ගලයෙකු විසින්. ඔහු මුදල් සහිත පාර්සලයේ රැගෙන පාගමනින් පලා ගොස් තිබුණා. එම මුදල් පාර්සලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේ බැංකුව තුළ යම් ලේඛනයක අත්සන යොදමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දැන් විදෙස් පෝතක්. ජාත්‍යන්තර පරමාණුක ඒජන්සිය සිය න්‍යෂ්ටික වැඩසටහන අධීක්ෂණය දේශපාලනීකරණය කර ඇති බවට ඉරානය චෝදනා කර සිටිනවා. ඉරාන න්‍යෂ්ටික ස්ථාන වෙත අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර නොසලකා හැර ඇති බවයි එරට නියෝජ්‍ය විදේශ මාත්‍ය කසීම් ගරිබාබඩි සඳහන් කළේ. ජාත්‍යන්තර පරමාණුක ඒජන්සිය අමෙරිකාවේ සහ බටහිර රටවල අභිමතය වෙනුවෙන් පෙනී සිටින බවටද ඉරානය චෝදනා කළා.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව.

0: ජූනි මාසේ 7 වෙනිදා. ඒ කියන්නේ හෙට තමයි ලෝක ආහාර සුරක්ෂිතතා දිනය.
1: ලෝක ආහාර සුරක්ෂිතතා දිනයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් නිකුත් කරනවා. මේ වාර්තාවෙන් අනාවරණය වෙන්නේ බය හිතෙන දෙයක්. ඒ තමයි ලෝකයේ පුරාම අපිරිසිදු සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනයේ හින්දා අවුරුද්දකට මිනිස්සු මිලියන 1,000,000ක් මිය යනවා කියලා. හිතන්නකෝ කොච්චර ලොකු ප්‍රශ්නයක්ද කියලා. සමස්ත ලෝකෙම මිලියන 1,000,000ක් ආහාරවල තියෙන අපිරිසිදුභාවය සහ අනාරක්ෂිතභාවය හින්දා ඔවුන්ගේ ජීවිත අහිමි වෙනවා කියලා. මේ වාර්තාවේ තියෙච්ච තවත් කාරණයක් තමයි හැම අවුරුද්දකම ලෝක ජනගහණයෙන් මිලියන 866කට අධික පිරිසකට වෛරස්, බැක්ටීරියා, පරපෝෂිතයන් සහ විවිධ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ගැනීම හින්දා රෝගී තත්ත්වයන් නැති වෙනවා කියලා. සාමාන්‍යයෙන් මේ අපිරිසිදු සහ අනාරක්ෂිත ආහාර ගන්න හින්දා එකිනෙකට වෙනස් රෝග 300ක් විතර මිනිස්සුන්ට ඇති වෙනවා. මේක හින්දා ඔවුන්ගේ ජීවනෝපායට, ඒ කියන්නේ ජීවත් වෙන්න කරන රැකියාවට, ඒ වගේම නිෂ්පාදනවලට, අධ්‍යාපනයට, ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙනවා කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවරණය කරලා තිබුණේ.
0: මේ විදිහට අනාරක්ෂිත ආහාර ගන්න නිසා වයස අවුරුදු 5ට අඩු දරුවන්ට දැඩි අවදානමක් පවතිනවා කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්නලා දෙන්නේ. අනාරක්ෂිත ආහාර හින්දා වැළදෙන රෝග තත්ත්වයන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ කියලයි මේ වාර්තාවේ තවදුරටත් කියන්නේ. ඉතින් ඔබත් කෑමක් බීමක් එළියෙන් ගන්න යනවනම් හොඳට හොයලා බලලා ගන්න. අපි දන්නේ නැහනේ පෙනුමට ලස්සනට තිබ්බට මේකේ ඇතුළත කොයි වගේද කියලා. පොඩි දරුවෝ මේ වගේ ආහාර අසාත්මිකතාවයන් නිසා සමහර වෙලාවට ජීවිතෙන් පවා වන්දියෙපු අවස්ථා ලෝකෙ පුරා ඕනතරම් වාර්තා වෙනවා.

0: සියත දෙවයිනපුරා මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: ලෝකෙ වෙනස් කරන්න පුළුවන් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් නම් එක පැත්තකින් ඔබ ශ්‍රේෂ්ඨෙක්, අනිත් පැත්තෙන් ඔබ වාසනාවන්තෙක්. ඔබාමා එම් යාගි කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක සේවය කරන රසායන විද්‍යාව සඳහා 2025 වසරේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ සුප්‍රසිද්ධ රසායන විද්‍යාඥයෙක්. ඔන්න ඔහු අලුත්ම සොයා ගැනීමක් කරලා තිනවා. ඒක ලෝකෙට ඉතාම වටිනා එකක්. එහෙනම් අපි කල්පනා කළා අද ඒ ගැන කතා කරන්න ලෝකෙ වටේ මේ වෙලාව ඇතුළත. ඔහු හොයාගෙන තියෙනවා වියලි කාන්තාර වාතයෙන් පිරිසිදු පානීය ජලය නිපදවන්න පුළුවන් සුවිශේෂී යන්ත්‍රයක්.
1: මේ යන්ත්‍රය නිෂ්පාදනය කරලා තියෙන්නේ යාගිගේ ඇටෝකෝ කියන සමාගමේ. සාමාන්‍යයෙන් මේ යන්ත්‍රයේ විශාලත්වය ඔබ දැකලා තියෙනව නේද? නැව්වල ගේන කන්ටේනර්. අන්නේ කන්ටේනර් එකක් සයිස්. මේ යන්ත්‍රයෙන් දවසකට පිරිසිදු පානීය ජලය ලීටර් 1000ක් දක්වා නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා කියලා තමයි යාගි සඳහන් කරලා තිබුණේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පද්ධතියට ප්‍රධාන විදුලි බල පද්ධතියෙන් බැහැරව සම්පූර්ණයෙන්ම ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කරයි කොහොමද මේ කාන්තාරයක ජලය නිෂ්පාදනය කරන්නේ කියලා. මේකට යොදාගෙන තියෙන තාක්ෂණයේ මූලික පදනම තමයි ලෝහ කාබනික රාමු කියන මේ තාක්ෂණික පදනම. මේ සුවිශේෂී යන්ත්‍රයට පුළුවන් වාතයේ තියෙන වෙනත් වායුන් මගහරිමින් ජල වාෂ්ප විතරක් රඳව ගන්න. අන්න ඒ තුලින් තමයි මේ පිරිසිදු ජලය නිෂ්පාදනය කරන්නේ.
0: මේ තාක්ෂණයේ මූලික පදනම වෙන්නේ ලෝහ කාබනික රාමු. එහෙම නැත්නම් Metal Organic Frameworks MOF කියලත් මේක හඳුන්වනවා. මෙන්න මේ ද්‍රව්‍යවල වායුන් මගහරිමින් වාතයේ තියෙන ජල වාෂ්ප විතරක් රඳවා ගන්න පුළුවන් මිලියන සංඛ්‍යාත කුඩා සිදුරු තියෙනවා. අන්න ඒ හින්දා මේ අතිශය අඩු ආර්ද්‍රතාවයකින් යුතු ඉතාම වියලි කාන්තාර පරිසරයක උනත් සාර්ථකව තිතමනේ එකතු කරගෙන මේ වැඩෙන් ජලය හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් රාත්‍රී කාලයේදී මේ MOF ද්‍රව්‍ය මගින් වාතයේ ඇති ජලය උරා ගන්න අතර දවල් කාලයේදී සූර්යාගෙන් ලැබෙන මෘදු තාපයේ ආධාරයෙන් ඒ රඳවාගත් තෙතමනය නිදහස් කරනවා. අන්න එහෙමයි මේකේ ජලය හදන ක්‍රියාවලිය. මේ අලුත් නිෂ්පාදනය නිසා බොහොමයක් කාන්තාරකරණීය වෙච්ච රටවල්වල ජනතාවට අනාගත බලාපොරොත්තුවක් රඳවා ගන්න පුළුවන් වෙයි කියලයි විද්‍යාඥයෝ කියන්නේ. අවස 4:30 දැන්.

0: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amathanna, 0111-732-1000. NIBM, The City University, The Place to Be.
1: Finishing Vahalak Lesa Color of Flow Vajabena Sip Pedagani, Kal Pavati, Avalakshana Novi Oyat Vahaleta Vashi Venna Finishing Vahalak Nam Color of Samai
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 0.112 200 200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ බොරු තරන්නේ නැහෙනේ. කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට් සෙල් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
4: මතකද ඒ ඇස් දිහා බලාගෙන

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 0.71 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දෙව

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can see a third.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සීලිවීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනව දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: අනුන්ගේ දියුණුවට ගරහන්නේ නැතුව තමන්ගේ දියුණුවට පාර හදාගන්න.
4: හුළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස්වලට. එනිසා ඔබට අභියෝගේන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මිනිසෙක්.
3: කුසලයෙන් ලබාගත් ජීවිතය අකුසලයෙන් ඉවර කරගන්න එපා.
4: ලෝකයේ සර්ව සම්පූර්ණ වෙච්ච මිනිසු නෑ. අඩුපාඩු ඇති අය ඉන්නේ. හොඳක් තියෙනව නරකක් තියෙනව. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න ඕන.
3: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදෑසන 7ට සිය තහන්න
5: සියත බණමඩුව
3: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගු වන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
7: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.
8: මේ අනුවණ තීරණය ඔබේ දෙමාපියන් මහමගට දඳමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: ලස්සන ගැන වැඩිම වද වෙන්න
10: ඕනේ.
9: ඕනේ නැහැ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
10: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
9: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න
11: ලා මකලෝ සහ ලාවට

0: සාමාන්‍යයෙන් කෙනෙක් වීඩියෝ එකක් සමාජ මාධ්‍යයට දාන්නේ ජනප්‍රියත්වය බලාපොරොත්තු වෙන්නේ. හැබැයි තමන්වත් දන්නේ නැතුව තමන්ගේ වීඩියෝ එකක් සමාජ මාධ්‍යයට වැටිලා හිතාගන්නවත් බැරි ජනප්‍රියතාවයකුත් ලැබිලා ඒ ලැබිච්ච ජනප්‍රියතාවය නිසා අනේ තමන් කර කර හිටපු රස්සාව නැති වුණොත් එහෙම දෙයයන්ටම උපවෙච්චාව කියනවා ඇරෙන්න වෙන කාට මොනවා කියන්නද? මේ එහෙම කතාවක්. මේ කතාවේ කතානායකයා සිකියුරිටි රස්සාව කරපු බ්‍රසීලයේ සාවෝ පෝලෝ නගරයේ දකුණු පැත්තේ තියෙන සැන්ටා ක්‍රූස් මෙට්‍රෝ ස්ටේෂන් එකේ වැඩ කරපු ලූකාස් ප්‍රාඩෝ කියන තරුණයාගේ කතාව.
1: හැබැයි මෙයව සමාජ මාධ්‍යවල හඳුන්වන්නේ හසාමි කියන අන්වර්ථ නාමයෙන්. ලුකාස් කියලා කියන්නේ බොහොම නිහඬ, තමන්ගේ පාඩුවේ රාජකාරී කරගෙන මාසේ අන්තිමට ලැබෙන වැටුපෙන් ජීවිතේ ගැට ගහගන්න උත්සාහ කරපු සාමාන්‍ය තරුණේ. හැපි හෝන් එකක් ගහලා හැමෝටම හිනා වෙලා, ඒ වගේම තමයි සිකියුරිටි යුනිෆෝම් එක ඇඳගෙන මෙට්‍රෝ ස්ටේෂන් එකට එන සෙනඟ පාලනය කරන එක තමයි ඔහුගේ රාජකාරිය උනේ. ඒකෙන් තමයි ඔහුගේ දවස ගත උනේ. ඒත් එකමක දවසක් එකමක කෙටි වීඩියෝවක් මේ සාමාන්‍ය තරුණයාගේ මුළු ජීවිතේම උඩු යටිකුරු කරයි කියලා ලුකාස් හීනකින්වත් හිතුවේ නෑ. හැබැයි එහෙම වුණා අන්තිමට.
0: දැන් මේ විදිහට ලුකාස්ගේ රස්සාව නැති වෙන්න හේතු වෙච්ච වීඩියෝ එකේ තිබ්බේ මෙන්න මේ වගේ කන්ටෙන්ට් එකක්. දවසක් එයා වෙන්න වගේම තමන්ගේ යුනිෆෝම් එක ඇඳගෙන හරිම පිළිවෙලට තමන්ගේ රස්සාව කර කර හිටියා. කවුරු හරි මගියෙක් තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ කඩවසම් සන්සුන් සිකියුරිටි මහත්තයාගේ කෙටි වීඩියෝවක් කැමරාවට නගලා ඊට පස්සේ ඒක අන්තර්ජාලයට මුදා හැරියා. අන්න එතනින් තමයි මේ කතාව වෙනස් වෙන්නේ. සෝෂල් මීඩියා කියන්නේ අමුතු තැනක්නේ. ඉතින් පොඩි වෙලාවක් ඇති ඕනම දෙයක් වෛරල් වෙන්න. ලූකාස්ගේ ඒ වීඩියෝ ඉන්ස්ටාග්‍රෑම් එකට වැටුණු ගමන්ම ලැබුගින්නක් වගේ ලෝකෙ පුරාම පැතිරලා යන්න පටන් ගත්තා. ඔහුට තිබ්බ ආකර්ෂණීය පෙනුම, ඔහුගේ තිබ්බ කඩවසම් භාවය, මේ වීඩියෝ එකේ පෙනුණු අමුතු සන්සුන් බව ලෝකෙ පුරා ඉන්න මිලියන ගණනක් මිනිස්සුන්ගේ හදවත් හොරකම් කළා.
1: මෙයාගේ රස්සාව නැති වුණාට පස්සේ මෙයාට වෘත්තීය කැමරා ශිල්පියෙක් ආරාධනා කරනවා පොඩි ෆොටෝ ෂූට් එකකට එන්න කියලා. මෙයා සිකියුරිටි යුනිෆෝම් එක ගලවලා ලස්සන ඇඳුම් ඇඳගෙන මේ ෆොටෝ ෂූට් එකට පෙනී ඉන්නවා. මේ ෆොටෝ ෂූට් එකේ පින්තූර පළ වුණාට පස්සේ එයාගේ රසිකයෝ අන්ධමන්ද වෙලා යනවා. මොකද ඒ තරම්ම මොහු කඩවසක්. මේ වෙනකොට මෙයා සිකියුරිටි ගාඩ් කෙනෙක් නෙමේ, ලෝක ප්‍රසිද්ධ මෝස්තර නිරූපණ ශිල්පියෙක්. මෙන්න මේක තමයි නේද නිශාන් සමාජ මාධ්‍ය තියෙන බලවත්කම.
0: කෙනෙක්ගේ ජීවිතේ වෙනස් වෙන්න යන්නේ බොහොම පොඩි වෙලාවක් විතරයි. සමාජ මාධ්‍ය ඇතුලේ හොඳ පැත්තට වෙන්න පුළුවන්, ඒක නරක පැත්තට වෙන්න පුළුවන්. එහෙමනම් අපිට අදට සමු අරන් යන්න කාලේ හරි. ආයි දවස් හතකින් ලෝකෙ වටේ ගිහිල්ලා අපි එනවා. පරිස්සමින් සතුටින් ඉන්න. මම නිශාන්.
1: ඔබට ජයග්‍රහී සතියක්. මම සප්න.

0: හවස පහයි විනාඩි 3යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ටාටා ටොප් ස්ටෝරි. මීගොඩ අනතුරට සම්බන්ධ තවත් දෙදෙනෙකු රිමාන්ඩ්. පුද්ගලයන් 6 දෙනෙකුට මරු කැඳවමින් මීගොඩ ප්‍රදේශයේ දන්සලක් ආශ්‍රිතව සිදු වූ රිය අනතුරට අදාළව අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. කැබ්‍රතේ හිමිකරු සහ අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු අද පෙරවරුවේ පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා. මීගොඩ ප්‍රදේශයේ රොටි දන්සලක පොලිමේ සිටි ජනතාව වෙත කැබ්‍රතයක් දහවණය කර අනතුරක් සිදු වූයේ පසුගිය 31 වනදා රාත්‍රී. අනතුරෙන් කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. දැන් ක්‍රීඩා පොතක්. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ තරග ගාස්තුවෙන් 10% දඩයක් ශ්‍රී ලංකාවට පනවා තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් තරගයේදී ශ්‍රී ලංකාව අඩු පන්දු වාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් මෙම දඩ මුදල පැනවුවා. කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් වරද පිළිගැනීම හේතුවෙන් විභාගයක් අවශ්‍ය නොවූ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ. දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

එක සිත දෙතැනක නතර වෙලාලු. මේ සිින්දු එහෙම නේද කියන්නේ. වෙලාව හවස පහයි විනාඩි දහයක් වෙලා තියෙනකොට ඔන්න මාෂි ඇවිල්ලා. මාෂි ලස්සන සිින්දු ගොඩකුත් අරගෙන ඇවිල්ලා ඉන්නේ. මොකද කියන්නේ? ලස්සන සිින්දු ගොඩාක් එක දිගට අහමුද? ඉතින් මේ ඇහෙන සිින්දු වගේම තවත් ලස්සන සිින්දු ගොඩාක් තියෙනවා. මෙසේජ් එකක් එවලා තියන්න 0711928294 කියන අපේ WhatsApp නම්බර් එකට. එහෙම වෙන මෙසේජ් එකට මගෙන් හම්බ වෙනවා ලස්සන සිින්දුවක්. එනනම් අපි හම්බේ සිින්දුවක්.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල මේකෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: ප්‍රධාන වශයෙන් මේ රෝගය බෝ වෙන්නේ අපිරිසිදු ජලය හෝ ආහාර හරහා. ශ්වසන පද්ධතියේ බිඳිති හරහා බෝ වෙන්න පුළුවන් සහ නැත්නම් ස්පර්ශයෙන්ුත් මේ රෝගය බෝ වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්නවා තදබල උණ, හිසරදය, වමනය, ආලෝකය නැත්නම් ඉරේලිය දකින්නකොට තියෙන අපහසුතාවය හෝ හිසරිදීමේ තත්ත්වය. ඒ වගේම කෑම අරුචිය, ඇඟපත වේදනාව, සුළු පිරිසක සංකූලතාවක් ඇති වුණොත් එහිදී පිට එකක් නැත්තම් වලිප්පුව, ඒ වගේම යම් කල්පනා වඩු වීම, සිහිමද තත්ත්වයක් වගේ අවස්ථා වුණත් අපිට දකින්න පුළුවන්. නමුත් මේ රෝග ලක්ෂණ ඔබට ඔබේ දරුවාට තියෙනවා නම් පළවෙනි කාරණේ වහාම ළඟම තියෙන රෝහලට යන්න, නැත්තම් ලහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, වෛද්‍ය උපදෙස් ලබා ගන්න, අවශ්‍ය පරීක්ෂණ අවශ්‍ය නම් සිදු කරගන්න, ඒ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර අනුව අවශ්‍ය කටයුතු කරන්න කියන පණිවිඩය තමයි අපි ලබා දෙන්න ඕනේ.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
4: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් තහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
6: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: ඩාඩී මාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13.19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියට ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.

මාෂි, මටත් සින්දුවක් දෙනවද කියලා ඔන්න මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අංජු තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ මාතුර ඉඳලා. හයි අංජු, කොහොමද? හොඳින් ඉන්නව නේද? ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න. ඒ වගේම දිනුක සචින්ත බණ්ඩාරවල ඉඳලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. කොහෙද දුර ගමනක් යන ගමන්ලු ඉන්නේ, අතරතුරේ ඔන්න මාෂිගේ කටහඬ ඇහුන නිසා ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එකක් එවුවා තමයි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ටිකක් දිග මැසේජ් එකක්. ඔන්න කොහොම හරි දිනුක ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට.

0: සියත දෙවයිනපුරා
1: ඔබත් ඒලවලවසන් කලසිස් වෙක්ත NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be
2: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: Finishing වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලරම් තමයි.
2: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.
3: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
4: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
5: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: දෙකක් දාගෙන එන්නද?
7: ඇයි කන් දෙක පුරවලා කන්නද?
6: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
7: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
8: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
6: නෑනේ අරේ වා
9: සින්දු සියත
8: ගියත් සැපයි දවලේ.
6: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
9: අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාතාරේ
9: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: අත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: අනුන්ගේ දියුණුවට ගරහන්නේ නැතුව තමන්ගේ දියුණුවට පාර හදාගන්න.
2: හුළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස්වලට. ඒ නිසා ඔබට අභියෝගයන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මිනිසෙක්.
1: කුසලයෙන් ලබාගත් ජීවිතය අකුසලයෙන් ඉවර කරගන්න එපා.
2: ලෝකයේ සර්ව සම්පූර්ණ වෙච්ච මිනිසුනේ අඩුපාඩු ඇති අය ඉන්නේ. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න ඕන.
1: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
3: සියත බනමඩුව
1: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: වීකන් සියත.

0: දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මීගොඩ අනතුරේ කැම්ප්‍රත හිමිකරු ඇතුළු දෙදෙනා රිමාන්ඩ්. හොරණ මුදල් කොල්ලේ සැකකරුවන් අධිකරණයට. බරවා පරපෝෂිතයාගේ වෙනසක්. ඉරානයෙන් කුවේටයට සහ බහරේනයට ප්‍රහාර. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේදවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: මෙනින්ජයිටිස් නොහොත් මොළේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තාවලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළේ වුණ තත්ත්වයක්.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: සුබ දවස.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තැන්කියු වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
5: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132277.
10: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර 67ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනු. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල්ලයක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
11: ඇතුළතින්ම ශක්තිමත්, දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ Windows series එක Swiss Tech Slim Line.

0: සියත දෙවයින පුරා මේ පැයි හිත කැමතින ගීත ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මීගොඩ අනතුරේ කැබ්‍රත හිමිකරු ඇතුළු දෙදෙනා රිමාන්ඩ්. හොරණ මුදල් කොල්ලේ සැකකරුවන් අධිකරණයට. ගින්නට හසු වූ 7 දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්. ඉරානයෙන් කුවේටයට සහ බහරේනයට ප්‍රහාර. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්.
0: දේශීය සියත. Local news on සියත.
1: පුද්ගලයන් 6 දෙනෙකුට මරු කැඳවමින් මීගොඩ ප්‍රදේශයේ දන්සලක් ආශ්‍රිතව සිදු වූ රිය අනතුරට අදාළව අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. කැබ්‍රතේ හිමිකරු සහ අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු අද පෙරවරුවේ පොලිසියට බහරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා. මීගොඩ ප්‍රදේශයේ රොටි දන්සලක පොලිමේ සිටි ජනතාව වෙත කැබ්‍රතයක් දහවනය කර අනතුරක් සිදු වූයේ පසුගිය 31 වනදා රාත්‍රියේ. අනතුරෙන් කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. අනතුර සිදුවන අවස්ථාවේ කැබ්‍රතේ රියදුරු බීමත්ව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම ඔහු සතුව වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ අතර කැබ්‍රතේ බලපත්‍රයද කල් ඉකුත් වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා. කැබ්‍රතේ රියදුරුද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. හොරණ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5 මුදල් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් තිබෙනවා. අත්අඩංගුවට ගෙන තිබුණේ එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියායි. බස්නාහිර උතුර අපරාධ කොට්ටාශය විසින් ඊයේ අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. පසුගිය 3 වනදා මුදල් පැහැර ගැනීම සිදුවූයේ එම බැංකුව ඉදිරිපිටදී. බැංකුවේ සේවකයෙකු විසින් මුදල් අසුරන ලද පාර්සලය රැගෙන බැංකුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මුදල් පැහැරගෙන ගොස් ඇත්තේ පාගමනින් පැමිණි පුද්ගලයෙකු විසින්. ඔහු මුදල් සහිත පාර්සලය රැගෙන පාගමනින් පලා ගොස් තිබුණා. එම මුදල් පාර්සලයේ ආරක්ෂාව සඳහා යදවා සිටි ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේ බැංකුව තුළ යම් ලේඛනයක අත්සන යොදමින් සිට තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර බොරැල්ල එන්.එම්. පෙරේරා මාවතේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන ජාතික හැඳුනුම්පත් හා ව්‍යාජ වාහන අංක තහඩු සකසන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම නිවස තුල තිබී ව්‍යාජ නිල මුද්‍රා 600ක් ඔප්පු පිටපත් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ඇතුළු ලිපි ලේඛන සහ උපකරණ තොගයක් පොලිස් බහරයට ගැනුණා. පොලිස් නිලධාරීන් එම ස්ථානයේ වටලන අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මත අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී. හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය 7 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ හොරණ දිස්ත්‍රික් මහරෝහලේදී. සෙසු පිරිසගේ දේහයන් නාගොඩ ගල්ලන්සේන මාතෘ සහ ළමා රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණ තුල තැන්පත් කිරීම සඳහා රැගෙන ගිය බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ පසුගියදා ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගියා. ජාතීන් බහර නොගත් මෘතදේහවල අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍ය උපාලි පන්විලගේ සඳහන් කළේ. එම නිවාසයේ සිටි ආබාධ සහිත පුද්ගලයන් රජයේ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසුවා. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින ජනතාව මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. එම වැඩසටහන නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික බලපෑම මත මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ඇති බවයි. ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය සහ සෝමාලියා වැනි රටවල බලශක්ති මිල සහ ආහාර මිල අතර සහසම්බන්ධය ඉතා තදින් පැවතීම මෙම තත්ත්වයට හේතුව බවටද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙනවා. එම වැඩසටහන පෙන්වා දී ඇත්තේ ජුනි මාසය අවසන් වන විට ලොව පුරා මිලියන 45ක ජනතාවක් අලුතින් ආහාර අනාරක්ෂිත භාවයට පත්වීමේ අවදානමක් පවතින බවයි. මෙරට ඒක පුද්ගල ආදායම වර්ධනය කර ගැනීමට කඩිනම් පියවර ගතයුතු බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුරුසිංහ සඳහන් කළේ.
2: ලංකා ආයෝජන මණ්ඩල වගේ දේවල් මේ අපි කියන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. අපනයන ප්‍රවර්ධනය සඳහා තියෙන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. කියන්නේ දැවැන්ත වෙනසක් ඉතා ඉක්මනින් සිදු කළ යුතු වෙනවා. දේශ ආයෝජන ලබා ගන්න අපි අසමත් වෙනවා කියලා කියන අපේ අතරම සංවර්ධනය ආර්ථික වර්ධනය එන හිටිනවා. ඒක පුද්ගල ආදායම 5000ක් විතර තියෙන්නේ. ඉතින් මෙතනින් ඔබට ගමන් කිරීමට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසාද අපිට අවශ්‍ය වෙන ආයෝජන සිදු කිරීමේ හැකියාවක් නැහැ. එතකොට අපිට සිද්ධ වෙන්නේ මේ හා සමාන පහළ ආර්ථික මට්ටමක අපිට සැලකිය යුතු කාලයක් ගත කරන්න සිදුවීම තමයි මේ තුල වෙන්නේ.
1: අමරිකා ඩොලරේ විකුණුම් වටිනාකම රුපියල් 342ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් වටිනාකම ඉහළ ගොස් ඇත්තේ රුපියල් 332.127ක් දක්වායි. ඡන්ද පදනම බිඳවැටීම හේතුවෙන් ආණ්ඩුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම කල් දමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
3: ඇත්ත වශයෙන්ම අපේ රටේ තියෙන්නේ ජනතාව අතරට යන්නට බය වෙලා ඉන්න ජනාධිපතිවරයෙක් ප්‍රමුඛාන් බියගුළු නිවට ආණ්ඩුව. ඒ බියගුළු භාවයයි නිවට භාවයයි ඉස්මතු වෙන්නේ මේ පළාත් සභා ඡන්දය පවත්වන්නට මැලිකම් දක්වීම තුළ. මහමැතිවරණයෙන් පස්සේ පළාත් පාලන මැතිවරණය පවත්වනකොට ජල වශයෙන් ඡන්ද ලක්ෂ 23ක් රජයට අහිමි. රෑගේ බියක් තියෙනවා. මහමැතිවරණ පළාත් පාලන මැතිවරණයත් අතර කෙටි කාලයක් ඡන්ද ලක්ෂ 23ක් අහිමි වුණා නම් පළාත් පාලන මැතිවරණය අද දවසත් අතර තවත් දසලක්ෂ ගණනින් ඡන්ද අහිමි වෙලා තියෙනවා මේ වර්තමාන රජය. ඒ නිසා මේ රජයේ බයයි ඡන්ද තියන්නේ.
1: සුරේෂ් සලේ රඳවා තබා ගැනීම පසුපස දේශපාලන අරමුණක් පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.
4: රාජ් පොලිසිය විසින් ජනාධිපතිවරයාගේ නියෝගය මත කරනු ලබන මේ අමානුෂික වදහිංසා සහ අමානුෂික පහත් සැලකීමට විරෝධය පළ කරන්න ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කළා තිබෙනවා. දේශපාලකෙක් වෙන පාස්කු ප්‍රහාරය ගැන පට්ට බොරු කිව්ව ලංකා ඉතිහාසයේ බිහිවුණු ලොකුම පචය විදිහට ජනතාව සලකන වත්මන් ජනාධිපතිවරයාට ඔහුව සැක නිසා තමයි ඔහුව තියාගෙන ඉන්නේ. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ ඔබට සියදිවි හානි කරගන්න අවශ්‍ය කරන පීඩනය වදහිංසා ඇති කරලා ඔබ සියදිවි හානි කරගන්න බවට තහවුරු කරගෙන ඔවුන් ගෙතු බොරුව සදාකාලිකම නොවිසඳුණු අභිරහසක් ලෙස පවත්වා ගැනීමටයි.
1: නාමල් රාජපක්ෂ හැර සෙසු විපක්ෂයේ නායකයන්ට රට පාලනයට බුද්ධියක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි පැවසුවේ.
5: මේ රට පාලනය කරන්න පුළුවන් දක්ෂම වර්තමානයේ ඉන්න නායකයා නාමල් රාජපක්ෂ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්තයා හෝ වේවා, වෙන නමක් තියෙන පුද්ගලෙක් වේවා, ඒ කිසිම කෙනෙකුට මේ රට පාලනය කරන්න මොළයක් බුද්ධියක් නැහැ. මම නෙමෙයි නවින් දිසානායක මහත්මයා යෝජනා කරනවා මම දැක්කා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මොළයයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඇඟයි එකතු කරවතින් තමයි මේ රට ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මොළේ තියෙන්නේ කාටද, ඇඟ තියෙන්නේ කාටද කියලා තිස්සකුට්ටි ආරච්චි නෙමෙයි ඇත්තටම කතා කරලා තියෙන්නේ. ඒ පක්ෂ
1: බලය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම ක්‍රියාකාරකමක නිරත වනු ඇති බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක සඳහන් කළේ.
6: මේ පොදුජන පෙරමුණේ මේ නායකින්ටත් මතක් කරලා දෙන්න ඕනි, දැන් අර පාස්කු ප්‍රහාරයේ සිද්ධ කරේ තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණෙන් කියන එක අද ඔප්පු වෙමින් තියෙනවා. එහෙමනම් ඒ වගේ තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න පුළුවන් පක්ෂයක් විදියට මේ වෙලාවේ බලය ලබා ගන්නට ඕනෑම නින්දිත වැඩක් කරන තත්ත්වයක තමයි මේ තිස්ස කුට්ටල ඇතුළු පෝට් වෙනර ඉන්නේ. හැබැයි සමගි ජන බලවේගය එහෙම නැහැ.
1: බරවා රෝගය බෝ කරන පරපෝෂිත කාණ්ඩේ වෙනසක් සිදුව ඇති බව බරවා මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ සඳහන් කළේ මෙම වසර තුළ බරවා රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
7: බරව රෝගීන්ගේ වාර්තාවේම අපේ ගිය අවුරුද්දේ තිබ්බේ රෝගීන් 34ක් තමයි අපි ලංකාවේ තුල අඳුරගත්තේ. අපි තව ඕන තරම් තව තවත් එක්කනොත් තව හම්බෙන්න තියෙන අවස්ථාව තියෙනවා. ඉන්දියාවෙන් ආපු 34ක් අපි අඳුර ගන්නවා ගිය අවුරුද්දේ. දැන් මේ අවුරුද්දේ මේ වෙනකල් අපි රෝගීන් 7ක් අඳුරගෙන තියෙනවා. ටිකක් දරුණු පැත්ත තමයි. අපි දැන් මේ වෙනකොට අඳුර ගන්න බරව රෝගය හදන පරපෝෂිතය කලින් හිටිය පරපෝෂිතයට එහා වෙනත් ජාතික පරපෝෂිතයක ප්‍රමාණයෙන් වැඩි වෙනවා. අපි මේ වෙනකොට අඳුරගත්තේ කලින් අපිට උචරේරියා බ්‍රැන්කොප්ටි කියන පරපෝෂිත තමයි අපේ ළඩේ වැඩිපුරම ඇති කරේ. රුගියා මලයි කියලා පරපෝෂිතයක් හිටියා. හැබැයි දැන් ඇවිල්ලා මාස 5ක් විතර මේ වෙනකල් අඳුරගත්ත මාස 5ේම අපි උචරේරියා බ්‍රැන්කොප්ටි කියන පරපෝෂිතය අඳුරගන්නේ අපි අඳුරගත්ත රෝගීන් අතරින් අපි අඳුරගන්නේ රුගියා මලයි කියලා. ඒක සත්තුන් හරහා එන්න පුළුවන් සත්තුන්ගේ ඇතුලේ මේ විසබීජ තියෙන්න පුළුවන් එකක් හින්දා පාලනය ටිකක් අපහසුයි. එතකොට මේ රෝගී තත්ත්වය අපි හරියටම පාලනය කරොත් මේ රෝගියත් පැතිරෙන්න පුළුවන් අවදානමක් ලංකාවේ ඉස්සරහට තියෙනවා.
1: පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මේ වන විට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දසදහසකින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ ඩෙංගු මතුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
8: අද වෙනකොට මම හිතන්නේ රෝගීන් 10000ක පමණ වැඩියක් තියෙනවා. එදා ජූනි මාසේ ගත්තොත් එහෙම 2025 ජූනි මාසේ ගත්තොත්. එතකොට අපි දන්නවා අවුරුද්ද මුල්ලේ සිටම මේ ඩෙංගු රෝගය වර්ධනය වෙමින් පැවතුණා. අපි කියන්නේ නෑ ඒක මුල්ම කටයුත්ත විය යුතුයි කියලා නඩු දැමීම. නමුත් අපි දන්නවා සමහර අවස්ථාවලදී කීපවරක් මේ සම්බන්ධව දැනුවත් කරත් උපදෙස් දුන්නත් නමුත් ඒකෙන් ඒ අය ඒකට අනුගත වෙන්නේ නෑ. ඉතින් මේ අවස්ථාවේදී අපිට සිද්ධ වෙනවා නීතිමය මාර්ගෙන් ඒ අයට ඒ කරව ගන්න.
1: මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ. ඩෙංගු මරණ අතරින් ඇතැම් පුද්ගලයන් මියගොස් ඇත්තේ ප්‍රමාද වී රෝහල්ගත වීම හේතුවෙන් බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ.
9: රෝගීන් 35000ක් සමග මරණ 19ක් වාර්තා වෙලා තියෙනවා දැනට. එහිදී අපිට දක්නට ලැබෙනවා මරණවලින් යම්කිසි ප්‍රතිශතයක් රෝහලට ඇවිල්ලා තියෙන්නේ ප්‍රමාද වෙලා. ඊට අමතරව නිසි ඖෂධ නෙමෙයි අරගෙන තියෙන්නේ වෙනත් වෙනත් ඖෂධ භාවිතා කළා. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දිනවල ඩෙංගු රෝගය ලංකා පුරා පැතිරෙමින් තියෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙකුට උණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් තහවුරු කරනකම් උනාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ විතරයි පාවිච්චි කරන්න ඕන. 48කට වඩා උණ තියෙනවා නම් සුදුකම්ලත් වෛද්‍යවරේ හමු වෙලා තමයි ප්‍රතිකාර ගත යුත්තේ කියන එක අපි මතක් කරන්න කැමැති.
1: ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් කුවේටය සහ බහරේනය වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර 7ක් එල්ල කර තිබෙනවා. කුවේටය සහ බහරේනය නිවේදනය කළේ ඉරානයේ ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව ලබා නොදුන් බවයි. ඉරානය විසින් තම භූමියට සහ කුවේටයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ස්වෛරී භාවයට තර්ජනයක් බව බහරේනය ප්‍රකාශ කළා. ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව උල්ලංඝනය කර ඇති බවයි බහරේනය පැවසුවේ. මේ අතර අත්හිටුවා තිබූ ගුවන් ගමන් නැවත ආරම්භ කළ බව කුවේට් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය පවසනවා. ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබුණේ ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන්. ගුවන් යානා 11ක් ආසන්නයේ පිහිටි ගුවන් තොටුපළ වෙත යොමු කළ බවයි කුවේටය සඳහන් කළේ. රටේ ගුවන් ආරක්ෂක පද්ධතිය සතුරු මිසයිල සහ ඩ්‍රෝන යානා සඳහා ප්‍රතිචාර දක්වන බව කුවේටය පැවසුවා. ජාත්‍යන්තර පරමාණුක ඒජන්සිය සිය න්‍යෂ්ටික වැඩසටහන අධීක්ෂණය දේශපාලනීකරණය කර ඇති බවට ඉරානය චෝදනා කර සිටිනවා. ඉරාන න්‍යෂ්ටික ස්ථාන වෙත අමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර නොසලකා හැර ඇති බවයි එරට නියෝජ්‍ය විදේශ මාත්‍ය කසීම් ගරිබාබඩි සඳහන් කළේ. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අමරිකාවේ සහ බටහිර රටවල අභිමතය වෙනුවෙන් පෙනී සිටින බවද ඉරානය චෝදනා කළා. බටහිරින්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ තරග ගාස්තුවෙන් 10% දඩයක් ශ්‍රී ලංකාවට පනවා තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරගයේදී ශ්‍රී ලංකාව අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් මෙම දඩමුදල පැනවුවා. කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් වරද පිළිගැනීම හේතුවෙන් විභාගයක් අවශ්‍ය නොවූ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ. දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතයි. යලි සිරස්තල. මේගොඩ අනතුරේ කැබ්‍රත හිමිකරු ඇතුළු දෙදෙනා රිමාන්ඩ්. හොරණ මුදල් කොල්ලේ සැකකරුවන් අධිකරණයට. ගින්නට හසු වූ 7 දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්. ඉරානයෙන් කුවේටයට සහ බහරේනයට ප්‍රහාර. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. Makeup brands නැතුව fashion company නැතුව music වලින් විතරක් billion කෙනෙක් වෙන්න පුළුවන්ද?
1: එහෙම පුළුවන් කියලා පහුගිය දා Taylor Swift කරලම පෙන්නවා.
0: Forbes ලගින විදිහට මේ වෙනකොට යාගේ official income එක dollar billion 2 ඉක්මවලා තියෙනවා.
1: මේ වෙනකොට එයා තමයි ලෝකේ ඉන්න ධනවත්ම female musician.
0: ගොඩක් celebrityස්ලාට සල්ලි හම්බෙන්නේ එයාලගේ side business වල ඉන්නේ. හැබැයි Taylor Swift මේ හැමදේම උපයගෙන තින්නේ සින්දු කියලා, සින්දු ලියලා වගේම එයාගේ concert වලින්.
1: එයා ළඟදි කරපු world tour එක හින්දා තමයි එයාට මේ achievement එක ගන්න පුළුවන් උනේ.
0: එයාම produce කරපු concert movie එකනුත් dollar million ගානක මුදලක් හොයාගෙන තිබ්බා. Talk of the town.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
4: Finishing Vahalak Lesa Color of Flower Vajabena Sit Pedagani, Kal Pavati, Avalakshana Novi Oyat Vahaleta Vashi Vinna Finishing Vahalak Nam Color of Samai
5: අනුන්ගේ දියුණුවට ගරහන්නේ නැතුව තමන්ගේ දියුණුවට පාර හදාගන්න.
6: පොළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස්වලට. එනිසා ඔබට අභියෝගයන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මිනිසෙක්.
5: කුසලයෙන් ලබාගත් ජීවිතය අකුසලයෙන් ඉවර කරගන්න එපා.
6: ලෝකයේ සර්ව සම්පූර්ණ වෙච්ච මිනිසුනේ අඩුපාඩු ඇති අය ඉන්නේ. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න ඕන.
5: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
0: සියත බණමඩුව
5: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
7: ලස්සන ගැන වැඩියම වද වෙන්න
8: ඕනේ
7: නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
8: ඉතින් මකල මගේ මූණෙ මුකුත් වෙනස් කරන්න ඕනේ.
7: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරද්දි.
9: ලා මකලෝ

0: රාත්‍රි 7යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

back-to-back love songs. අසනත සීත කඳු පාමුලක මීදුම් තුමාරක ලම්බිලා ඉන්න මංකා.

ලංශුවක්ක මොහකරපු මගේ ආදරේ ඔය හිතට කතට දැනෙනකං තුරුල් වෙලා ඉන්න එනවත එක මොහතකට අපි දෙන්න විතරක්ම තනිවෙන ලෝකට.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේ දවස්වල වේගෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මේ වන විට දකින ප්‍රවණතාවය තමයි ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව රෝගීන් ශාල වශයෙන් වාර්තා වීම පවතිනවා. මහනුවර ජාතික රෝහලේ, ඒ වගේම රෙකිල්ල ගස්කඩ රෝහලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශ ආශ්‍රිතව, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව දිගින් දිගටම මේ රෝග තත්ත්වය වාර්තා වෙමින් තියෙනවා. මේ වන විට රෙකිල්ල ගස්කඩ රෝහලේ රෝගීන් 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියතලාව රෝහලේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක්, වැලිමඩ රෝහලේ රෝගීන් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා සහ තවමත් මේ රෝගීන් වාර්තා වීම පවතිනවා.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර 2 සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492 0.711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: කඩපත කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
6: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
5: මට ඔයාව
6: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
5: අන්නා කලින් කියන්නේ පැයි
7: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
8: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
5: අහන්න හවස දෙකට සතිය දවස්වල.
9: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
12: පහ වසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
14: නාඩි මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
1: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල එක 7FM breakfast drive
4: අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑනේ අරේ වා සින්දු සිත. එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

back-to-back love songs. Love songs with Nilupal. With Nilupal. Back-to-back love songs. කවුද කියලා දුන්නේ ඇස් වලින් කතා කරන්න? ගල් හිතක් කොනක් තුනු වෙන තරම් ආදරය කරන්න.

0: සියත පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 184යි දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197යි මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 ජූනි 5 සිට 7 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
4: ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙත NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be
5: ලස්සන ගැන වැඩියම වද වෙන්න
6: ඕනේ
5: ඕනේ නෑ දැන් සැන්ඩින්නේ
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ
5: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරද්දි
7: ටාටං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න
6: දැන්ම දරුවගේ 9යි 10යි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනි.
10: Weekend සියත.
11: දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: back-to-back love songs.
1: ළඟට එන්න, මට ඔයා දිහා බලන් ඉන්න දෙන්න. බයයි මට ඉක්මනින් ඉවර වෙයි කියලා මේ රාත්‍රිය.

තලුක පොල්වල පහස විඳින්න, නළලත උණුසුම් කරන හාදුවක් තියන්න, හිත ඉක්මන් කරවනව මාව. එත් බය වෙන්න එපා, මගේ මැණික ගාව මහත් පොඩි තරුවෙක් වගේ කේකරුව හැදුනා.

0: රාත්‍රී 8යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: back-to-back love songs.
1: සංසාරෙ කොහෙදි හරි මීට කලින් අපි හම්බෙලා තියෙන්නේ නැති. නැත්තම් මෙච්චර ලෙංගතුකමක් හම්බුන පළවෙනි මොහොතෙම දැනෙන විදිහක් නෑ.

මං ඔයා එනකම් බලන් හිටියා වගේ හැඟීමක්. කාලයක් තිස්සේ දන්නඳුරන කෙනෙක් වගේ හැඟීමක්. හරිම හොරු පුරුදු හැඟීමක්. හැඟෙන්න විදියක් නැහැ. කොහොම වුණත් හෙටත් පුදුමෙන් බලන් ඉන්න මේ වෙලාවේ අපි විඳිමු නේද? අපි වෙනුවෙන් වෙන්න ඕන මේ තප්පරේ.

0: අවධානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: පවතින වැසි තත්ත්වයත් එක්ක සහ ජනයාගේ ඒකරාශීමුත් එක්ක මේ රෝගී තත්ත්වයේ වැඩිවීමක් වුණොත් මේ සඳහා අවශ්‍ය සියල්ල කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. මෙනින්ජයිටිස් එවත් මොළයේ වුණ කියන රෝගය අනිවාර්යයෙන්ම බෝ වෙන රෝග ගණයේ දැනුම් දිය යුතු රෝගයක්. දැනුම් දීම පරිවිදියට සිදු වෙනවද කියලා බලන්න දිනපතා රෝගීන් ආවේක්ෂණයක් ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් සිදු වෙනවා.
0: අවධානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners. 0.7192 492 0.7111 327 777.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
5: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: ආදිමාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසීමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
12: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable

0: තියතා දෙවයිනපුරා back to back love songs
1: ඔය හොඳින් නේද කියලවත් අහන්න එපා මගෙන් ඒ ප්‍රශ්නවලට උත්තර මං ගවන්නේ නැහැ.

මතක ඇවිස්සෙන මොහොතක් කොයි වෙලේ උදා වේද කියලා මං පයෙන් ඉන්නේ. තනියමයි තාදා ගන්න තාම පුරුදු නෑ මට. ඒ නිසා ඈතට උන ඔය හිත ඈතින්ම ඉන්න, මට තනියම ඉන්න දෙන්න.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
0: දොරකුළු වැරෙන මතක සේප්පු.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමං අහන්නේ නැහැ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සිට බ්‍රහස්පතින්

සෙනෙහසක් දැනුන තප්පරේ එයලුත් සෙනෙහස ළඟට යන්න තිබුණා. ගිහින් ඒ සෙනෙහසවත් එකහිතින් විඳින්න තිබුණා. ඔයා එම කළා නම් මේ තරම් විඳවන්න මට හේතු හැදෙන්නේ නැහැ.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සීලිවී රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: අනුන්ගේ දියුණුවට ගරහන්නේ නැතුව තමන්ගේ දියුණුවට පාර හදාගන්න.
4: හුළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස්වලට. ඒ නිසා ඔබට අභියෝගයෙන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මිනිසෙක්.
3: කුසලයෙන් ලබාගත් ජීවිතය අකුසලයෙන් ඉවර කරගන්න එපා.
4: ලෝකයේ සර්ව සම්පූර්ණ වෙච්ච මිනිසුනේ අඩුපාඩු ඇති අය ඉන්නේ. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න ඕන.
3: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදෑසන 7ට සිය තහන්න
5: සියත බණමඩුව
3: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ
6: ලස්සන ගැන වැඩියම වද වෙන්න
7: ඕනේ
6: නෑ දැන් මේ සැන්ඩි ඉන්නේ
7: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ
6: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරද්දි
8: ලා මකලෝ සහ ලාවට

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

මගේ කියලා ඇල්පෙනති තුඩක තරංගවන්තයක් ඔයාට ඉතුරු නොවෙන්න විසිරිලා යන. එදාට අහස වගේ ඔයා වෙහි වස්සන්න එපා. ඇල තුළ ඉතිරිලා දෙකට තලා යන්න. ඉරි තලන බව හොඳටම දැක දැක අවැසි මොහොතේ වැහිවලාවක්වත් නොයවා මට.

0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
2: වේලාව රාත්‍රී 9:00යි.

0: අවදානමට පෙර සූදානම් වෙමු.
1: මේදවස්වල වේගෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මුලින් සහ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දිලීර මගිනුත් ඇතිවෙන්න පුළුවන්. මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සහකාර ලේකම් මහාමාත්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: ව්‍යාප්ත වෙමින් තියෙන මෙනින්ජයිටිස් රෝග තත්ත්වය වැළඳෙන්නේ වෛරස් ආසාදනයක් නිසා. ඒකට මේක පැහැදිලිව එක පැත්තකින් වළක්වා ගන්න පුළුවන් රෝග තත්ත්වයක්. අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් අපි නිරන්තරව මේ රෝග තත්ත්වයේ සංකූලතා සහ ජීවිත හානි දකින්න ඉතාම අවම වශයෙන්. මේ වෛරසය සාමාන්‍යයෙන් වැඩිපුරම ව්‍යාප්ත වෙන්නේ කුඩා දරුවෝ අතර, ඒ කියන්නේ පාසල්, පෙරපාසල්, දිවාසුරැකුම් අධ්‍යස්ථාන, උපකාරක පන්ති ආදී අවදානම් කලාප අවදානම් ප්‍රදේශයේදී අපි හඳුනාගත යුතුයි. මෙහිදී
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
6: කැඩපත මට කියන්න, මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
7: සෙන්ඩි, ආස්ටෝවිල්, මාර්ෂි, විෂ්මි. මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
6: අන්නා, කලින් කියන්නේ පැයි.
8: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
9: Hot and spicy with

0: අහන්න හවස දෙකට සතිය දවස්වල
1: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
2: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
0: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: ආදී මාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාරණ අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: We can

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.
2: රැනවෙයි විනාඩි 31යි දැන්.

0: මගේ අකානම උස්සගන්න අහසින් වැටෙන එක දීපුවක්වත් මේ රූබිකොන් අධියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිර පුරවන්න ඕනේ කියලාද?
1: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක 7FM Breakfast Drive අනුග්‍රහය.
2: පොළොවේ රන් ගස්වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
4: වීකෙන්ඩ් සියත
5: දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can see a

0: රාත්‍රී 10යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can සියත

0: රාත්‍රි 11යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගේ අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
1: පාසල් ළමුන් අතර මේක ඉතාමත් ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. මොකද දරුවෝ එක රාශි වෙනවා, එක එක්කෙනාගේ ආහාර බෙදා ගන්නවා, එක එක්කෙනාගේ ජලය බෙදා ගන්නවා. එතකොට සනීපාරක්ෂක කටයුතු වලදීත් ඒගොල්ලෝ එක රාශි වෙනවා. මේ කාලෙදී වෙනත් ක්‍රියාකාරකම්. ඉතින් මේ හැම එකක්ම හින්දා මේ දරුවෝ රෝගයට බෝ වීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. ඒක හින්දා විශේෂයෙන්ම පාසල් සඳහා මේ මාර්ගෝපදේශ අපි නිකුත් කරලා තියෙනවා වසංගත රෝග විද්‍යාංශයයි.
0: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: කඩපත කඩපත, මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ටෝරිය, මාෂි, විෂ්මි.
3: මට පාවයව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සතු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්නේ පැයි.
0: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
5: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න, හවස දෙකට සතිය දවස්වල.

0: الشمسي أتى
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියන් මං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවලා කන්නද? සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට. අල්ලි වල්ලි මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
3: නෑනේ අරේ වා සින්දු සියත
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
6: අනුග්‍රහය
4: දැනෙන්න අඳින්න රිසිසේ
6: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
1: අනුන්ගේ දියුණුවට ගරහන්නේ නැතුව තමන්ගේ දියුණුවට පාර හදාගන්න.
2: හුළු ගහලා ගල් ගහලා ගෙඩි කඩන්නේ ගෙඩි පිරිච්ච ගස්වලට. එනිසා ඔබට අභියෝගේන හැම මොහොතකදීම ඔබ කල්පනා කරන්න ඔබ පිරිච්ච මිනිසෙක්.
1: කුසලයෙන් ලබාගත් ජීවිතය අකුසලයෙන් ඉවර කරගන්න එපා.
2: ලෝකයේ සර්ව සම්පූර්ණ වෙච්ච මිනිසුනේ අඩුපාඩු ඇති අය ඉන්නේ. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට අපි අපේ තියෙන හොඳ වැඩි කරගෙන නරක අඩු කරගන්න ඕන.
1: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
3: සියත බණමඩුව
1: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම.

0: Renacci.
1: Sidder der hakken ind, jeg vil lave, og lever med Guy.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදු විය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආ

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන්

වහන්ස. ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන් ඔබට

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

ශ්‍රද්ධාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

පැමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ